කුන්නේ කාෆිනුන්ගේ තෙරෙන් තියබෑ මිහුන්නා ගාතුගා තිබි මිහුන්නා තියබෑ මිහුන් හඟුරාම කුරාශේ අදි තියබෑ මිහුන්ගේ කිබයින් හරුකශිකන් එවරෙන් දෙකේ හොසිකමේ අදි හැම කශවරුන් අල්ලාහ් වඩිගෙන් වනි තක්වා වෙරින්නා එකුගා කන් තියබෑ මිහුන් දන්නාශේ.

හැම කචවරුම් තිමන් රසකලාංගයා බද්දල්වා නේද? අදි දුනියේගේ දිරුළුමං රුහි අදි එකමං හිංහම ජස්සෑගෙන් තිබෙ. තිමන් රස්කලාංග ආයත්තකාමද ගාෆිලු මීහුන් දන්නාශේ. එවුරෙන් තිබෙනවි තනකී නරකයේ. එයි එවුරෙන් කුල අමල්තවගේ සබමුන්නේ.

විදාළවාශි අල්ලා ඉරාද කුරවිනම තිමං කලේගිෆානු එ ආයත්ත තිය බෑමිහුන්න විදාළුවෙන් නුදෙවීමහෙ අදි එකලාගේ තිය බෑමිහුන්නන් එ ආයත්තකෙන් නුවෙස් එංගෙවීහෙ සහෙ මීග කුරින් තිය බෑමිහුන්ගේ තෙරේග එතත් දුවහෙ වන්දෙන් එබහි සාලී සහර වන්දෙන් හමකශවරුන් තිමං කලේගිෆානු හුන්නෙවීමේ මිබාවතුගේ වාහකෙන් නුදක්කවමේ ෆහෙ තෙබෑ මීහුන්නක නුයිස්නේහෙයේ.

0: එංහා 41.2 kHz medium wave 89 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේක අඩු අලුගන් මන්න බොහි අවශ්‍යකි හැම කෙනි දිරුලේ තනක වර මොහිම තනෙ ඒ I like it special at mustaqbal ismi tibe frunge hofenta nimuma hame vasal koten algon me tibe tayyara

0: කීරිතෙ කොරුවානකී එම්මෙ මතිවිරිෆුයි.
1: එපතු ගවා බයෙන් ආයත්තකා සූරැත්ත බාබාලෙද්දී තපාත් හාදිසාතකා සබප්තකා ගොඩගින්.
0: එ හාදිසාතකා සබප්ත එහුන් තෙරිනා හමේ ගෙනස්ටනී
1: සබබුන් නොසූල්
0: ආදිත දොහුගෙ හිඳුණු දිහකට තිරිහුන්
1: රිපීට් හොම දොහුගෙරේ දිහකට තිරිහුන් අදි හොනිර දොහුගෙ මෙන්දර එක ජහයර
0: හම එකනි දිවෙහි රාජ්‍යයේ ගඩු
1: එංහා 47.49 kHz මීඩියම් වේව් අදි අඩි හිනුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර් කොල්ලපා
2: ඉරිතියේ මති වේරි ෆොතේ ෆාගති මගායි හිතායතේ
3: ඉල්මි නූරුන් හිත්තං ආරෝකුරුවා දෙදුණියගේ වාජ්‍යවරිකම මගු දක්කාදේ
4: තුළහෙෝ ෆුතුන්තෙරි උෆාවිරදිරුල්මක රාස්තා ෆහිකොත්තේ
3: උම්මීදු ආකොද්දී එකනිවෙරිකං ෆිලුවාදේ
4: දිවහිරාච්චයගේ අඩු
3: එංහා 47.49 kHz මීඩියම් වේව්
4: අටිහ නුවෙන් මෙගහත් FM බෑන්ඩ්

කුන්නේ කාෆිනුන්ගේ තෙරෙන් තියබෑ මිහුන්නා ගාතුගා තිබි මිහුන්නා තියබෑ මිහුන් හඟුරාම කුරාශේ අදි තියබෑ මිහුන්ගේ කිබයින් හරුකශිකම් එවුරෙන් දෙකේ හොසිකමේ අදි හැම කශවරුන් අල්ලාහ් වඩිගෙන් වනි තක්වා වෙරින්නා එකුගා කන් තියබෑ මිහුන් දන්නාශේ.

සවාබ් අවස්කොත් දෙවුම මීසකුන් එදේ හිඳු එකං අවස්කොත් දෙව්වා පදෙන් අල්ලෝ එවරෙන්න්න නුබයායි එකාබ් අවස්කොත් දෙව්වානම එවරෙන්ගේ අජල් ජෙහි එහිඳු එහිද නිමිජ්ජයිහි ෆහෙකයාමෙ දුවහුන් තිමන් රස්කලාගයා බද්දල්වා නේදේ මීහුන් එවරෙන්ගේ ෆුරෙදුම්ගා දෙෆුෂු එළි එළි තිබේ හාල් එවරෙන් දූකොල්ලවා බෑතිබ්බවා හුසීමේ.

අධි එවරෙන්න්න තිමන රස්කලාන්ගේ ආයත්ත බයාං වගෙන්වා ගොතුග කියා දෙව්වා හිදු. තිමන් රස්කලාන්ගේයා බද්දලුමන්නේ දේමීහුම් බුනැති. තිය නුන් එහෙෙන් කුරවාන ගෙනෙස් දෙවවාශේ. නුවත එ කුරවාන බදල් ගෙනෙස් දෙවවාශේ. කලේගිෆාන විදාළවාශි තිමන් කලේගිෆාන අමිල්ල ෆුල එ බදල් කුර වුමකී තිමන් කලේගෙ ෆානං ඔක්කමෙන් වූනේ. තිමන් කලේගෙ ෆානං ඉව්වවා වහිය මෙනුයි තිමන් කලේගෙ ෆානු තබාවෙ වැඩයි නුගනවමේ. තිමන් කලේගෙ ෆානුග වෙරි රස්කලාන්ගේ තිමන් කලේගෙ ෆානු උර දිජ්ජ නම බොඩුවගෙන්වා දුවහෙක්ගේ අසාබ හම කශවරුන් තිමන් කලේගෙ ෆානු බිරුවත වඩාගන්නවමේ.

0: ತಿಲದುಮ್ಮತಿ ಉತುರುಬುರಿ ಬಾರಶಕಿ ಅಥಳುಗ ಮಿಹಾರು ಮೀಹೊಂದಿರುಳೆ ಸಾದರ ಶುಗಿದಿರೆಂ ಸಾದವಣರ ತಿಲದುಮ್ಮತಿ ಉತುರುಬುರಿ ಬಾರಂಗುಣ್ಣನಿ ಬಾರಶು ಮೆದುಂ ಫಿಲ್ಲದುವ ಸಾದ ಡಿಗ್ರೀಗ ಹಣಿಮಾದು ಕೊಳುಂ ಬಾರಶು ಕೊಳ ದ್ವಿಸತ್ತ ತೇರ ಡಿಗ್ರೀಗ ರಶುಗೆ ಬೊಡುಮಿನುಗ ದ್ವಿಸತ್ತ ಸಾಳಿಸ್ ನೂಯಂ ಹೆಕ್ಟರ್ ಹುರೆ ಮಿರಶ ದೈಫಾವ ಅಕುರಕಿ ಏ ಸೋಳ ಮಿರಶ ಎಮ್ಮೆ ಕ್ಯಾರಿಯ ಮೀಹೊಂದಿರಿಯುಳೆ ರಶಕಿ ರಶುಗೆ ಉತುರುಂ ಹಾಲಿ ಫಿಲ್ಲದು ದೆಕುಣುಂ ಹಾದಾಲ್ ಹಣಿಮಾದು ರಶುಗೆ ಹುಳಗು ಫರಾತುಂ ಹಾಲಿಫ್ ಮುರಾದು ರಶ ಎಮ್ಮೆ ಕ್ಯಾರಿಗ ಉಣ್ಣ ಫಳು ರಶಕಿ ಹಾಲಿಫ್ ಮಾಫಹಿ ರಶುಗೆ ಫಳು ಮಡುವೆ ವದೆ ನುಕುತುಮ ಫಸೀಹ ಕುರುಮ್ಗೆ ಗುತುಂ ಮಿರವ್ವಣಿ ಮಶೂರು ರಶಕ ವಿಫ ಮಿರಶಕಿ ದಿವೆಹಿ ರಾಜ್ಯಗ ಮೀಹೊಂದಿರಿಯುಳೆ ರತ್ತಹುಗಿತಿರೆಂ ಗುದುರತೀ ಗುತುಂ ವರಂ ಹಿಗ್ಗ್ಯಾಮು ರೀತಿ ಮಾಹೌಲಕ ಹಿ ಫಸೀಹ ವಿಟ್ಟೆಂ ಉಣ್ಣ ಅದಿ ವರ ರಕ್ಕಾತಿರಿ ಲಫಾ ಫುರಂ ಫಸೇಹ ಫಳೆಂ ಎಕುಲವಿಗೆಂವಾ ದಿವೆಹಿ ರಾಜ್ಯೇಗ ಎಮ್ಮೆ ಫುರತಮ ಮೀಹುಂ ವಜಂ ವಿರಿ ವೀನ್ಸುರೆ ಮೀಹುಂ ಆಬಾದುವೆ ದಿರಿಯುಳ ಮುಂದ ರಶಕ ವುಮಾ ರಶುಗೆ ಮೀಹುಣ್ಣಕೀ ಎ ಮೀಹುಂಗೆ ಅಮಿಲ ಮಸಕದುಂ ಹದ್ದ ಗುವಾಮುಗೆ ಬಾವೈತಕ ರಾವೆರಿಕಮ ಮಸ್ಸೆರಿಕಮ್ಗೆ ಮಸಕದುಂ ಕ್ಯಾಬೊಯ್ ಉಳಮುಂಗ ರಯ್ಯಿತಕು ದಿರಿಯುಳೆ ರಶಕ ವುಮಾ ಅದಿ ಅಮಿಲ ಮಸಕದುಂ ಒಡಿದೋಣು ಫಾರು ಬಣುಮಾ ಗೆದರು ಇಮಾರೆ ಕುರ್ಮ ಎತ್ತಿರಿ ಮಸಕತ ಹಿರಿಗಲ ವೆಲಿಗಲುಗೆ ಮಸೆಕ್ಕೆ ಕೊಂ ಉಳೆ ಬಯಕವುಮಾ ಮೀಗೇತುರುಂ ದಿವೆಹಿರಾಜ್ಯ ಪೋಚ್ ಗೀಜುಂಗೆ ಅಳವತಿ ಕಮ್ಮನ್ ಸಲಾಮೈ ಕುರುವುಮಾ ಉತೀಮು ಭಂಡಾರ ಎಂ ಬೆಣ್ಣವಿ ಕಳುವು ಫುಮ್ಮಿ ಬೆಣ್ಣವಿ ರಶವುಮಾ ದಿವೆಹಿರಾಜ್ಯಗ ಎಮ್ಮೆ ಫುರತಮ ವಿಯಜೋರು ಅತಳು ವೆರಿಕಂ ಕುರೆವಿ ರಶವುಮಾ ದಿವೆಹಿರಾಜ್ಯಗೊಂ ಎಮ್ಮೆ ಪೊಡು ಖಂಡೂಫಾ ಒಯ್ ರಶಕೀವಿಸ್ ಮಿರವ್ವುಮಾ ಅದಿ ತಾರಿ ಹೀಗೊತುಂ ಮುಹಿಮ್ಮು ತಂಥಣ ಗಿನ ಹಾದಿಸಾತಕೆಂ ಹಿಂಗ ಮಿಹಾರುಸ್ ಎಫದ ತಂಥಂ ಫೆಣ್ಣಂ ಹುರಿ ರಶೆ ತಿಲದುಮ್ಮತಿ ಉತುರುಬುರಿ ಬಾರಶಕಿ ಅತಳುಗ ಮಿಹಾರು ಮೀಹುಂಗುಳೆ ಸಾದರ ಶುಗೆತಿರೆ ಆಬಾದಿಗೆ ಗೊತುಂ ಬೊಡು ಫಸ್ವಣರ ಮಿರಶುಗೆ ಆಬಾದಿಯಕಿ ದೇಹಾಸ್ ಸಬ್ಬಿಸ್ವಣ ಹರುಗೆ ಫೆಬ್ರವರಿ ಮಹುಗಿಣಿಯಲ ಗ್ಯಾಗಂಡಕ ದೇಹಾಸ್ ಎಸ್ಸತೇಕ ಫನ್ಸಾಸ್ತಿನೆ ಏಯಿ ಗ್ಯಾಗಂಡಕ ಎಂಹಾಸ್ ಫಸ್ತುಳಸ ಎಂಗಂ ಹೆನುನ್ನ ಎಂಹಾಸ್ ನುವದಿಹ ದೆಫಿ ಹೆನು ತಿಲದುಮ್ಮತಿ ಉತುರುಬುರಿ ಬಾರಶು ಕೌನ್ಸಿಲಕಿ ದಿವೆಹಿ ರಾಜ್ಯಗೆ ಇದಾರಿ ದಾಯರಾತ ಲಾಮರುಕಜಿ ಉಸೂಲುಂ ಹಿಂಗುಂಗೆ ಕಾನೂನ್ಗೆ ದಶುಂಗುಫದ್ದ ಫಾವಾ ಕಾನೂನಿ ಶಹುಸೆ ಮಿ ಕೌನ್ಸಿಲ್ಗ ಬಾರಶು ರಯಿತುಂಗೆ ವೋಟಕುಂ ಇಂತಿಖಾಬ್ ಗೊಫಾ ಹುರಿ ಕೌನ್ಸಿಲ್ಗೆ ರೈಸ ಇತುರು ಹತರು ಕೌನ್ಸಿಲರುಂ ತಿಪ್ಪವ ಅದಿ ಕೌನ್ಸಿಲು ನಿಮ್ಮ ನಿಮ್ಮುಂತ ತಂಫೀಸ್ ಗುರುಮಟ್ಟ ಖಾಸ್ ಸೆಕ್ರೆಟರಿ ಜನರಲ್ ಆಯ್ಕು ಸಿವಿಲ್ ಸರ್ವಿಸ್ಗೆ ಮೊಜಫುಂ ಹಿಮಿನೇ ಗೊತ್ತ ಕೌನ್ಸಿಲ್ಗೆ ಇದಾರಾಯ ಪಣಿಯ ಕಾಯಂ ಕುಫ ಮೇದಾರಾಗ ಖಿದ್ಮತ ಅಮಾಜ್ ಕುರೇ ಫಾವಣಿ ಬಾರಶುಗೆ ರೈತುಣ್ಣ ಬಾರಶು ಕೌನ್ಸಿಲುಂದೇ ಖಿದ್ಮತ ದಿವೆಹಿ ರಾಜ್ಯಗೆ ಇದಾರಿ ದಾಯರಾತ ಲಾಮರುಕಜಿ ಉಸೂಲುಂ ಹಿಂಗುಂಗೆ ಕಾನೂನ್ಗೆ ದಶುಂ ಬಾರಶು ಕೌನ್ಸಿಲ್ಗೆ ಫರಾತುನ್ ರಯ್ಯಿತುನ್ನ ಗಿನ ಖಿದ್ಮತ್ತಕ್ಕೆ ದಿನಮವಣಿ ಲಾಜಿಂ ಕುಫ ಮಿಗುತುಂ ದುವಹುಂ ದುವಹ ರಂಗ್ ಹಿಂಗುಮ ಬೇಣುಂಬ ಕವ್ಯಾತ್ತಕ ಉಸೂಲ್ತ ಕಂಡಾಳ ರಯ್ಯಿತುಂಗೆ ನಮುಗ ನಿಮ್ಮಂಜೆಹೇ ನಿಮ್ಮುಂತ ನಿಮ್ಮ ರಶುಗೆ ಇಸ್ತಿಮಾಯಿ ಏಕೇಕಿ ತಂತಣ ಸರಹತ್ತ ಬೆಲೆಹೆಟ್ಟುಮ ಎಹೆಂ ಮೋಸ ಸಾಧಕಂ ಎಹಿ ತಿರುವುಂ ಹಿಮಿಣೆ ಅದೇ ರತ್ತರಗ್ಗಿ ಕುರುಮ್ಗೆ ಗೊತ್ತುನ್ ರಶು ಫೆಂಬರುಗೆ ತರಗ್ಗಿಗೆ ಪ್ಲೇನಿಂಗೆ ಕುಲವಾಲ ಎ ಪ್ಲೇನ್ ತಂಫೀಸ್ ಗುರುಮಟ್ಟಕ ಕೌನ್ಸಿಲುನ್ನ ಸರುಕಾರು ಕಂಡಾಳ ಗೊತ್ತಿಗೆ ಮತಿನ್ ತರಗ್ಗಿಗೆ ಮಶ್ರೂತಂ ಹಿಂಗ ಎ ಕಂಕಮ ಗುಳೆ ಗೊತ್ತು ಜವಾಬ್ದಾರಿ ಉಮಕಿ ಕೌನ್ಸಿಲ್ಗೆ ಜಿಮ್ಮಾಯ್ ಅದಿ ಹಮಯಾಕು ರಶುಗೆ ರಯ್ಯಿತುನ್ನ ಬೇಣುಂವ ರವ್ವೆಹಿಕಂಗೆ ಖಿದ್ಮತ್ತ ಫೋರು ಕೊದ್ದಿನುಮ ಅಸಾಸಿ ಖಿದ್ಮತ್ತಕುಮವ್ವ ಕರಂಟ ಫಿಣ ನರುದಮ ಹಿಮಿನೇ ಗುತುಂ ರವ್ವೆಹಿಕಂಗೆ ಎಹೆನಿಹೆನ್ ತಫಾತು ಫನ್ಸವೇಸ್ ಖಿದ್ಮತೆ ಲಾಮರ್ಕಸಿಯ ಕಾನೂನು ಕೌನ್ಸಿಲ ಹವಾಲ್ ಕುಫಾವೆ ಲೋಕಲ್ ಗೌರ್ಮೆಂಟ್ ಕಾನೂನ ದೌಲತ್ಗೆ ಫ್ಯಾಸಾಯ ಮುದಾ ಬೆಲೆಹೆಟ್ಟುಂಗೆ ಕಾನೂನ ಅದಿವಿಸ್ ದೌಲತ್ಗೆ ಮೊದಲ ಫ್ಯಾಸಾಯ ಬೆಹಿ ಎಹೆಣಿಯಂ ಕಾನೂನ್ ಟಕಾಯ ಗುತ ರಶುಗೆ ಫ್ಯಾಸಾಗೆ ಕಂಕಂ ಹಿಂಗ ಬೆಲೆಹೆಟ್ಟುಮ ಫ್ಯಾಸಾಗೆ ಕಂಕಮ ಗುಳೆ ಗುತುಂ ರಯ್ಯಿತುನ್ನ ಸರ್ಕಾರಗೆ ಮೋಸ ಸಾಧಕ ಜವಾಬ್ದಾರಿ ಉಮಕಿ ಕೌನ್ಸಿಲ ಹವಾಲಿಫಾವ ಮಸೂಲಿಯದೆ ಕೌನ್ಸಿಲ್ಗೆ ತರಕ್ಕೀಗೆ ಪ್ಲೇನು ಹಾಸಿಲ್ವಾ ಮಿಂಬರು ರೈತನಂಗ್ ಹಿಸ್ಸಾ ಕುರುಮ್ಗೆ ಗೊತ್ತು ರೈತನ್ಗೆ ಬದ್ದಲ್ವಂತ ಬೇಬುಮ ಕೌನ್ಸಿಲ್ಗೆ ಮಸಕದು ತಾವಲ ಬಜೆಟ ತರಕ್ಕೀಗೆ ಪ್ಲೇನ್ ರೈತನ್ನ ಹಿಸ್ಸಾಕು ತರಕ್ಕೀಗ ರೈತನ್ಗೆ ಬ್ಯಾವಿರುವ ಇತರು ಕುರುಮ ಕೀವೆಸ್ ಕೌನ್ಸಿಲ್ಗೆ ಜಿಮ್ಮಾಯ್ ಇದಾರಾಗೆ ಮಸಕ್ಕೆತ್ತ ಬಹಾಲೈಫವಾಗುಯ್ ಬಾರಶು ಕೌನ್ಸಿಲ್ಗೆ ಇದಾರಾಗೆ ಮಸಕ್ಕೆತ್ತ ಬಹಾಲೈಫವಣಿ ಮ್ಯಾಗಡು ದೇ ಯುನಿಟಕ ಎಯಿ ಕೋಪರೇಟ್ ಅಫೇರ್ಸ್ ಯುನಿಟ್ ಅದಿ ಇಕೊನಾಮಿಕ್ ಸೋಷಲ್ ಅಂಡ್ ಮುನಿಸಿಪಲ್ ಸರ್ವಿಸ್ ಯುನಿಟ್ ಮೀನ್ ಕೊಮ್ಮೆ ಯುನಿಟ್ಗಾವಿಸ್ ಮ್ಯಾಗಂಡ್ ಮಸಕ್ಕೈತ ಕುರಮುಂದಾಣಿ ಸಿವಿಲ್ ಸರ್ವಿಸ್ ಮುನ್ಸಫು ಹಾಲಿಫ್ ಬಾರಶು ಕೌನ್ಸಿಲ್ಗೆ ಫಸ್ವಣದವರಿಗೆ ಮೆಂಬರುಗೆ ತೆರಿಗೆ ಹಿಮ್ಮಿನಿ ಕೌನ್ಸಿಲ್ಗೆ ರೈಸ್ ಅಲಿ ಶಮೀಮ ಕೌನ್ಸಿಲ್ಗೆ ನ್ಯಾಬ್ ರೈಸ್ ಫಾತ್ಮತ್ ಅರೀಕಾ ಕೌನ್ಸಿಲ್ಗೆ ಮೆಂಬರು ಕಮ್ಮವ್ವ ಅಲಿ ಶಮೀಮ್ ಐಷತ್ ಸಮೀಜಾ ಅದಿ ಅಲಿ ರಶೀದ್
1: ಸುಪ್ರಿಯಾ ಅವರಗಳಲ್ಲಿ ರಾಯಚೂರಿನ ಕೌನ್ಸಿಲ್ ಗಳು ಮದುವೆ ಕೊರಗೂ ಕೂಡ ಮಸಕ್ಕಿಂತ ಚಿನ್ನಾರಾಮಿ ಮಿದವರು ಹಾಲಿಫನು ಎಮ್ಮೆ ಕೊರತಮಸ್ ಮೀ ರಾಹುಗ ಹುಡಿ ಮೀ ಇತ್ಮಾಯಿ ಅಕ್ಕ ನಗರ ಕುಮಶ ರಾಹುಗ ಉಂಗುರಾಣಿ ಮಸಕ್ಕೆತ್ತಕ ರಾಹುಗ ತರಗಿಯ ಕುರುವೆ ಹುಡಿಯ ಮಸಕ್ಕೆತ್ತ ಹುಗೆ ಸಾಹು ಮಾವಲು ಮಾದು ರಾಯಚೂರಿನ ದಿನುಮ ಅದಿ ಮೀ ಕುಡುಂಬದೇ ಕುರುಮಟ್ಟಕ ಬೇಪೆ ಎಕಿಯಕಿ ಮೀ ಮುಬಾರಕ ಕುರುಮ ರಾಯಚೂರಿನ ಗಾತು ಮಾವಲು ಮಾದು ದಿನುಮ
2: ಮಿಫಾರ್ಗೆ
0: ಸುವಾಲಕಿ ರಶುಗೆ ತರಗ್ಗೀಗ ರೈತುಂಗೆ ಹಿಸ್ಸಾ ಇತುರು ಕುರೆವ್ಮ ತಿಬೇಫಳು ಇಂತಿಜಾಮ್ ಕುರೆವ್ವಾಫವಾ ಕಂಕಮಕಿ ಕೊಬಾತೋಯ್
1: ರಾಹುಗೆ ತರಗ್ಗೀಗ ರೈತುಂಗೆ ಹಿಸ್ಸಾ ಇತುರು ಕುರಮ ಅಳಮೆ ಕೂಡ ಮಸಕ್ಕೆ ದಕಿ ಮೀ ಮೀ ರೈತ ಲೆವೆಲ್ ಗ ನೋಡಿ ಕೌನ್ಸಿಲ್ ಗ ಲೆವೆಲ್ ಕುರವೇ ಮಸಕ್ಕೆತ್ತ ಹೋಗ ಕುರಿಯ ಮಾಲುಮಾ ದೀಪ ರೈತನ ಗೋವಾಗೆ ರೈತನ ಇಕಮುಗ ಮೀ ಮಿಕೊಳು ದೇಂಜೆ ಹುರಿಯ ಸಪೋರ್ಟ್ ಇದ್ದಿ ರೈತು ಬ್ಯಾವರಿವ ಒಮ್ಮೆ ಕಮೆಕ್ಕ ರೈತನ ಮೀ ಕೌನ್ಸಿಲ್ ಗ ಪರಾತು ಎದುವೆಗ್ಗ ಮೀ ದೇಂಜೆ ಪರಿಕೊಳು ದಿನುಮ ಮೀ ಸಾದಿನುಮ ಮಿಕಂಕ ಇಂತಿಜಾಮ್ ಕೊಗ್ಗೆ ಪ್ರಮುಖ ಮೀ ಕುರವೇ ರೈತು ಹಿಸ್ಸಾ ಇದು ಕುರುಮ ಕುರೇ ಮಸಕ್ಕೆತ್ತ ಕುಗೆ ತಿರೇಗ ಹಿಮಿನೆ ಕಾಣ್ತಾಮಿಯಕ್ಕೆ ರೈತನ ಗುಳುಮುರಿ ವರ ಬುಡೆ ಮಸಕ್ಕೆತ್ತ ಕೌನ್ಸಿಲ್ ಮಣಿ ಪಶಾಪ ಇಗತು ನಡತೆ ಸಾಕುರುಮಾಡುಗುರಿ ಬೈತಂತ ಮರ ಮಾತು ಗುರುಮ ಜೀನೆ ತಿರಿ ಗುರುಮ ಮಿತಂತ ಕುಡವೆ ರೈತನ ಹಿಸ್ಸಾ ಕೊಡುತ್ತೆ ಮೀ ಅಳೊಮ್ಮೆ ಕೌನ್ಸಿಲ್ ಕೂಡ ದಿನ ಕಾಂತಕ್ಕೆ ಇಕ ದೇಪು ಪೆಣ್ಣಾಣಿ ಗೊತ್ತ ಮೀ ಪುರುಷತ ಅಳೊಮ್ಮನೆ ಬದೇ ಮಾವಲು ಮಾತೆ ಬದೇ ಏಮ ರೈತುಂಗೆ ಮೀ ಇದು ತೆರೇಗ ಕೌನ್ಸಿಲ್ ಅದೇ ತೆರೇಗ ಮಾತಿನ ಸುವಾರ್ಥಕ್ಕೆ ನೋಡ್ಬದ ಈ ಬರಾಬರ ರೈತನ ಮೀ ಮೀ ರೈತನ ಹಿಸ್ಸ ಅಳವಮ್ಮೆ ಅವಧಿಸ್ ಬೇಕವಾದಿ ರೈತು ಹಿಸ್ಸ ಬೇಗೆ ಅಳವಮ್ಮೆ ಗಿನ ಕಂತಕ್ಕೆ ಇಂತಿದ ಅಂಕುರ
0: ಅದೇ ವರಗಿನ ಕಂಕಂ ರೈತುಂಗೆ ಹಿಸ್ಸಾಯ ಏಕೀಗ ಕುರವ ವಾಹಕ ರೈತುನ್ನ ಗುಳಿಗೆ ಮಸೆಕ್ಕೆ ಕುರವುಮ ನಿಮ್ಮಾಫ ವಾಹಕ ವಾಹಕ ತಿಫಾಹ ಕುರವಣಿ ಹುರಿ ಹಬೇಫುಣವಿಸ್ ಮಿಫಾರ್ಗೆ ಸುವಾಲಕಿ ಕಾನೂನು ಲಾಜಿಮ್ ಕುರ ಬದ್ದವುಂತ ರೈತುನ್ನ ಆಯಕು ಮಿಹಾತನ ಬೇವಿಫಾವ ಅದದಕಿ ಕೋಬಾತೋಯ್
1: ಕಾನೂನು ಲಾಜಿಮ್ ಕುರ ಹುರಿ ಬದ್ದರು ಮಿಹಾರ್ ಕಾನೂನು ಲಾಜಿಮ್ ಕುರಿ ಬದ್ದರು ಮಿಯತ್ಮಿ ದೌರ್ ವ್ಯಾಹಿಸಾವಂ ಅಮರ ಅಸ್ಮಿಕೊಂ ಬೇವಿಫಾವಣಿ ಕೊಮ್ಮೆ ಬದ್ದರು ಮಕಿ ಕೌನ್ಸಿಲ್ ಗೆ ಮೀ ಸೈಟು ಮೀದಾಣಕೊಂ ಅದಿ ರಹುಗ ಮೀ ಕಮ್ಯುನಿಟಿ ವೈಭವಪೂರ್ವಕ ಅಮ ಹಿಸ್ಸಾ ಕುರೇಕೊಬಾಣೆ ಬದ್ಧದು ದಕ್ಕಂಜೆ ಮೀ ಮೌಲೂರ್ದ ಕೀಸ್ಕೋಬೇಕಮ್ಮ ಇದನ್ನು ಹಿಸ್ಸಾ ಕುಡಂಜೇನಿ ಕೊಂಕಾಂತ ರೈತನ್ನ ಏಕದೂರ ದೌಲತ್ ಗುರಿ ಆ ಮೋಸ ಸಾಧಕ್ಕೆ ಬ್ಯಾರಿ ವೆಗಿನ್ ರೈತಂಗೆ ಬದ್ಧದು ರಶ್ಮಿ ಬದ್ಧದು ಸ್ಕೂಲಿಗೆ ಎಂದಣ್ಣಿ ದೆನ್ ಮೀ ಇತರಗೆ ಫಸ್ಸಾರುಗೆ ಮೀ ಪ್ಲೇನ್ ಆಕ್ಷನ್ ಪ್ಲೇನ್ ಅದಿ ಫೈನಾನ್ಷಿಯಲ್ ಪ್ಲೇನ್ ಮೀ ಗುರಿ ಮೌಲೂ ಮಾತು ರಶ್ಮಿಕೊಂದೇಂಜೆ ಗಾಣೂನು ಲಾಜಿಮ್ ಕೂಡ ಬದ್ಧವಂತವ್ಗ ರೈತನ ನಮ್ಮ ಸ್ಕ್ರೀನ್ ಅಳುವಾಗೆ ದಕ್ಕಾಗಿ ರೈತನ ಮಸ್ವರ ಕೊಬ್ಜೆ ಏಕಂಕನ್ ಕುಡಿಯೋ ಬೆಂದ ನಮ್ಮ ಗಾಣೂನು ಲಾಜಿಮ್ ಕೂಡ ಮೆಂಬರ ದೆನ್ ಏಗ ಇದುರ ಕೌನ್ಸಿಲು ಮೀ ಕೌನ್ಸಿಲು ಮಿಹಾರ್ ಬ್ಯಾಗಡಕ ಭಾರತದ ರೈತನ ಬದ್ಧರು ಕುರಿಗೆ ಹತರು ಭಾರ ಈ ಗಾಣೂನು ಲಾಜಿಮ್ ಕೂಡ ಬದ್ಧರು ಅಂತ ಫೀಯವ ಅಳುವನ ಮೇಲೆ ಮೀ ಕೌನ್ಸಿಲು ರಾಟುಗ ಕೊಮ್ಮೆ ಕಮೆ ಕೊಡದಿ ಕಂತ ಬಿಮೆ ಕಂಡಂಜೆ ಉಣಸ್ ಮುಬಾರಾತೆ ಬಾಬಂಜೆ ಉಣಸ್ ಅದಿ ರಹತೆ ಸಾಹು ಕುರಂಜೆ ಉಣಸ್ ಮೀ ಕೊಮ್ಮೆ ಕಮೆಗ ಅಳುಮೆ ಬಾಬಮ್ಮ ರೈತು ಬೋಡು ಬದ್ದರು ಮೇ ಮೀಕ ಕುರಿ ಮಿರಗ ರೈತು ಬದ್ದರು ಅಂತ ಕಣ್ಣನಿ ವರ ಮದುವದೆ ದೀಹ ಬೇಕುಳು ಕಣರ ಬೇಕುಳು ಏ ನಮಸ್ ಮಿಹಾರ ಮಿರಗ ರೈತು ಬದ್ದರು ಅಂತ ಅಳುಮೆ ಮೀ ಗುಣ ಹಾದಿರಿ ಬಲಾರ සතේක 20 සතේක ඇදෙතර අතරක රජිතුන් හාදිරව කොවනි ප්‍රස්කෝග තරගියටක කරව මසකෙටකි ගොබා දෙහෙකතරේක බාරම් කවුන්සිල් මිදවරු හවාලේ පහන බාර ස්කෝදුග තක මේ තවදීන් යාල රමණක ස්කූල් තරගිය කොමන්ටක යාගනක මේ කවුන්සිල් බාරම් බොඩු දෙදෙන් යාල කොරෙ විදි ඒකතරේක ස්කූල්ග සතේක ෆනල් ෆෝටෝග ඉකුමාලම කිය අයිකුමාලම එක කුඩි ගොයි බා සීලින් ගො නගාව ආ නිදමානක සීලින් වල කරන්ට් වල වල ලයිටින් වලව ඉරි ගොන් එන්නේ හලාවේ ළමාවි ඉරිසාරි තලුණ තලාලාප නිදමානක මුෂි ගහ රීත පුර වෙච්ච අදි ස්ටේජ් එක බෙක අප් රංගල පුරවි ඒක ඉතුර ලයිටින් රංගල පුරවිච්ච ඒසිය කි රයිසු තුමුර වාදු පුරා කොතෙන් ගා ප්‍රොජෙක්ට් ඒ කවුන්සිල පොන්නු ගෙබෑ හංගන දැන් දෙවන කමක ගාමකුරි ස්කූල් එක හතර ස්ටේජ් වර්ග පුරු දිගු ස්කූල් දරිවරුනා බෙලෙනෙවලි හිඟම් පසේක අප් ෆුඩ් ෆුලාමිනුගේ හතර ස්ටේජ් ෆුඩ් ගේ රෝපුවේ බයි යලීක දැන් ස්කූල් ජීනතර පොමට්ටක ස්කූල් ග වණි මුලි ස්කූල් ග කවුන්සිල් පරාදු ස්කූලට වාද දෙයික දැන් මුලි ස්කූල් ගෝලිදේ වරක් ගොඩක් නඩේක වාටි විදිය ගාමියට කාරුම මණි මුලි රැඳුනා කවුන්සිල් කුලින් මොන ස්කූල් සාහ පුරේ දෙොම්බෙල් දරි ජීන කෙරේ පුරේ මේ ස්කූල් මේ ස්කූල් තරගී පුර මට්ටක මියා මියදාම කවුන්සිල් පුරවන මාසෙක
2: ඉන්න මේ ෆාර්ග සුවාලකි මාසෙරිකන් තරගී කුර මට්ටක කොබාතෝයි කුරවේ මාසෙක ඉතහකි
1: මාසෙරිකන් තරගී කුර මට්ටක මිනාර විරටුක මාසෙරිකව දුබ්බා ඔති මාගණු කන්නේ දෙම්මෙ දෝණියේ ඒ දෝණි අවදිසුලෙනි පුරාගේ මිරටු දැන් මාසෙරිකන් තරගී කුර මට්ටක ඉතුරුකන් අලගම අදිමි වගතක මාගේ මාසෙක ඉතකේ දුපුරේ එනසුක ආමුක මාසෙරික මිහාර කුරණිය කිමු කාරි දිගින් බොය දියුමා කඳුපත්ත දියුමා කාරික මේ කුදි ඔඩිපාරා දොන්තු පාරු මේ බාරර පුහුලොග මේ මාසෙරිකමගේ මාසෙක ඉත ආමුක කුරණි එකමකු එකමක ඉතුරු අදි මා බොරදි පුරුෂයන්ටකින් අලගම වෙන කදි කුරිය දෙන් දෙප කාණුවේ
2: දෙම් බාරෂකි වර හිග්ගෑම වර රීති රශෙ තිබාමශීගේ ගුතුම් බලාරුවෙස් තිමාවශි රක්කාතරි කොබ් බේවම කොබාතුම් මි දවරුග තෙරේග තිබේෆලුන් කරවා මසක ඉතාකි
1: එම පුරතම් විකවන්සිලුන් කොරිකමකි එන්වර්මට මිනිස්ට්‍රියයා වාහ දක්කාගෙන් එබේපුළුන්ගේ ටීවෙන් මිරසන් ආව ඇම අලවනුම මේ පුරි වරක් බොඩදි කම්බොඩුන්ටන් අබවරි බාරනුග වරක් ගිය බොඩු සරහත් දෙමිහා ගිරමුන්දා මස්සලේති අලමින් කම්බොඩුවා මස්සලේක බාති අපාදේකි පාරමතින් මේ කමාබෙහේ නිශ්චීතක වාණියකු නිකමුක කම්බොඩු කොරවාව දිමාවෙල හිමයකෝ රක්කාතෙර පුරමට්ටක අලවුරුම කවුන්සිලුන් දාදි පහම්බෙස් වාණියකි මු මේ ඉරාබේ තන්දමක මේ කම්බොඩුව දෙතෙන්තය බාදන්ත රහුන් වර බෑරු දෙලි මදුවේ දාදි එතෙන්දරෝ ජීෝ බේරු දෙලි වතරයි තුන්නා මොසසාත කුලිගේ කවුන්සිලා
3: දෙයින් ඒක ඉතුර මේ දිමාවෙල හිමය පුරමට්ටක මේ ගස්සින්දුමුග පුරුග්‍රාම දවග තෙරේ මේ ආගම මිහාර වාණි විකෞංශ දයාගත බාරණුක අතරස්තේක වරක කඳුග සිඳික ආයි නිතිකෙන් දායකක ප්‍රසවා පාටියයිකි ඒ ගිතුරන් ආගම මණි මිරස දන්දාපව දක්කේක වර මිර ප්ලාස්ටික් ෆොලියා දාලු විකෞංශිරු නග මේ රක්කාතරි බොදුම නැටාලේක ඒ ගිතුර තිමාවශීක තිරේගහම රහුක කුණිමනේ දුපුර මට්ටක ඉරිසහර වේපව කුණිගොඩේ ආගම මණි සාහකම් එක්කොන් නහම් බේරුකොප්ප මිහාර විකෞන්සිල මිදණි මේ කුණි රංගල පොතේ ගමනේ පුර මට්ටක අම තිමා වෙට ගොළු මුරි පොතක අලුන් කෞන්සිල බැල බොදරුන් කුණි කලෙක්ට් කරුම් ගමසෙක කුරම් මිදෙන්නේ ආද
4: රොකුමාටික සබුරු නිබේ ගෙන්දුන් කොඩ කුරුම් අලුන් මානි මිහාරෝ බේස් දෙවි බය රුත්තක බේස් දා එච් චෙක් කුරම් නැ හදි රයි තුන් නම් ඒ බේස් ත ෆෝල් කොද්දි බේස් දොමුගේ කන්තත්ත කුරම් ජේ මෞදු මාතදි අලුන් චෙක් කුරම් මිදණි ඒ අප්ඩේට්
2: මිෆාර්ග සුවාලකි රශු ෆතුරුවරිකන් තරගී කුරුමුග කොබාතෝයි ති බෙෆලුන්ගේ විස්නුන්තාකි
4: ෆතුරුවරිකන් තරගී කුරුමුන්ටක අල්ගොරිතම් වාණි මිනසු වෙන සිටි හොට හෙදුමටක බින් දෝ කුරවේක ඉල්නා කුරේ හතරවරක පාර අල්ගොරිතම් එක බ මේ අයුනා කුරේ විච්චදේ ඒකදේ එක එවස් බය කු ශාගුරික පාර නොකෝකේ අනික සල්ුරන මියන්මැනි මිනිස්ට්‍රි ආ ඩිස්කස් කරමු මිකමුග දෙන් කුරිය ගෙන්දේ වෙනුත්තකේ ඒකේ තුරු ගෙස්ට් හවුස් අ බින්දු කුරුම් අල්ගොරිතම් ලෙට් යූස් දෙන් ගේබැ තනු විකවුන්සිනු ඒක කුරිය ගෙන්දවාන ඒක ඉතු උනසුක උරි ආසාරුත හිමායකො තරගී කුරුම්ගේ මසෙක විකවුන්සිනු වර ස්පීඩ් ගේම කුරිය ගෙන්ද ඒක තෙරේගා
2: ಅಳಗುನ್ ಮಿಗಡಿಗ ಕುರಿ ಮಿಗೆಂದನಿ ಲಾಮರುಕಜಿ ರಾಜ್ಯ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಕಿ ರರಶ್ಗ ಕೌನ್ಸಿಲ್ ತಕುಂ ರಶು ತರಗ್ಗಿಯ ಟಕ ರಶುಗ ರೈತುನ ಟಕ ಕೊದ್ದಮಗಣ್ಣ ಮುಹಿಮು ವಾಹಕ ತಂ ಹಿಸ್ಸಾ ಕುರ ಪ್ರೋಗ್ರಾಮ್ ಕ ವಾರುಗ ಮಿಫಾರ್ಗ ಪ್ರೋಗ್ರಾಮ್ ಅಳಗುನ್ ಮಿ ಖಾಸ ಕೊಲ್ಲ ರಶಕಿ ಹಾಲಿಫ್ ಬಾರ ಬಾರಶುಗೆ ಕೌನ್ಸಿಲ್ ಮೆಂಬರು ಅಳಗುನ್ ಮಿ ನಾಯಕೀಗ ಮಿ ವಗುತು ಗೂಗಲ್ ಮೀಟ್ ಮೆದ್ವೆರಿಕೊ ಇಂಟರ್ವ್ಯೂ ದೇವಮು ಮಿಗೆಂದನಿ ಮಿಫಾರ್ಗ ಸುವಾಲಕಿ ರಶುಗೆ ಗ್ಯಾಮು ಮಾಹೌಲಕಂ ಹೆದುಮ ತಿಬೆ ಫುಳುಂ ಕುರವಾ ಮಸಕೈತಾಕಿ ಕೋಬಾತೋಯ್
1: ಅಶ್ಕುರಿಯಾ ರಾವಗೆ ಮಾಹೌಲ ಹಿಗ್ಯಾ ಮಾಹೌಲಕ ಹೆದುಮಟ್ಟಕ ಅಳವನು ಮೇ ಮಿಕಾವ ಸಿರು ಪಾಣಿ ಎಮ್ಮೆ ಫೋರತಮಸ್ ರಾವಗೆ ಮಿ ಅತಿರಿಮತಿ ಸರಹದ್ದು ಮುಳಿ ರೈತುನ ಮೊಸಸಾತ ಗುಳಿಗೆ ಸಾಬ್ ಕುರೈಪ ಏಗ ಇತುರ ಮಿ ರಶುಗ ಮಿ ವಿನಿಮಯದಂತ ತರಗಿ ಕುರುಂಗೆ ಮಸಕೈತೆ ಸಾಳುಮೆ ಬಕುರಿಯ ಗಿನ್ನ ಮಿಹಾರವೆಸ್ ಮಿರಟಕಿ ವರಗ್ಗಿನ ಮೀ ರೈತುಂಗೆ ಲೆವಲ್ಗ ಅದಿ ಕುಲವು ಜಮುನಿಯಾದ ಲೆವಲ್ಗ ವಸ್ ಮೀ ಯುವಾಣುನ ರೈತುಂ ಉಳಿಗೆ ಹಿಂಹಮ ದಸ್ಸಾದಾಳೆ ವಿನಿಮಯದಂತ ಕಾತಂತ ಗಾಯಂ ಕುರೇ ಫಹುಲಿ ರಾಟೆ ಎಹೆ ನಮ ಸೆತಂತ ಮಿಹಾರ ಮಿ ಕೌನ್ಸಿಲ್ ಅಳುಮೆ ನಿಮ್ಮಾನು ಮಿಯತಿ ಕೌನ್ಸಿಲ್ ಗ ಬಜೆಟ್ ತಂದೆ ನಿಮ್ಮರಕುಂ ಅತಿರಮತಿಗ ಸರಹದುತ ವಿನಿಮಯದಂತ ಅದಿ ಎಹೆ ಪಾಕುತ ವಸ್ ರೈತುಂ ಹಿಂಹಮ ಜೇನ ಗೊದಕ ಏಕಂಕ ಬೇರುಂ ಕುರುವೆ ನಿಂತಿದಾಮ ಕಾಮ ದೆಸ್ಸು
2: ಕೌನ್ಸಿಲ್ ಗೆ ಖಿದ್ಮತ್ತ ಜಮಾನಾ ಇಗ್ಗತ ಪಟ್ಟಂ ಕುರವ ಮಕ್ಕ ಬಾತ ಕುರವ ಮಸಕೈತಾಗಿ
1: ಆದಮಿ ಕೌನ್ಸಿಲ್ ಗೆ ಖಿದ್ಮತ್ತ ಜಮಾನಾ ಇಗ್ಗತ ಪಟ್ಟಂ ಕುರಮ ಮಿಹಾರೋನಿ ಮಿ ಕೌನ್ಸಿಲ್ ಗೆ ಮಿಂಗ ಕುರಿಮ ವೆಸ್ ಆದಿ ಮಿಹಾರೋಸ್ ಮಿ ಡಿಜಿಟಲ್ ಏಜ್ ಕುರೈಫ ವರಗಿನ ಖಿದ್ಮತ್ತ ಏದತ್ತದೇಗ ಆನ್ಲೈನ್ ಕೊಮ್ ವೆಸ್ ಮಿ ದೇ ಖಿದ್ಮತ್ತ ಅನ್ನಾನೆ ಅಮಿ ಮಿತಂ ಗೆ ಪರಮಾ ಕುರೈಫ ಆದಿ ಆಸಾ ಗೆ ಹುರಿಯಾ ಮುಅಮಲಾತ್ ಗೆ ಮಿಹಾರ ಮಿತಂ ಕುರಮಿ ಅಮ ಇಂಟರ್ನೆಟ್ ಬ್ಯಾಂಕಿಂಗ್ ಮೆದುವೆರಿ ವೆಗೆನ್ ಮಿ ಫಿಸಿಕಲಿ ಪೈಸಾ ಕಂಪಿಸ್ ಮಾಮಲಾತ ಮಾರುತಾರೆ ಕುರಾಣೆ ಅಮ ಸೀದಾ ಮಿ ಜಮಾನುಗ ಗೊತ ಪೈಸಾ ಮಾಮಲಾತ ಕುರಾಣೆ ಗ ತಿರೇಗ ಇತುರು ಜಕಾಯ ಬಲಾಯ ತುಮ ಅಣ ಕೌನ್ಸಿಲ್ ಫೋರ್ ಪದ್ದೆ ಜಿ ಹೇ ಮಿ ಏಕಿ ಪರಾಯತಕ ಫೋರ್ ಪದ್ದೆ ಪೈಸಾ ಜಮಾ ಕುರುಮ ಏಕಿ ಪರಾಯತಕ ಕೌನ್ಸಿಲ್ ದಕ್ಕೆ ಜಿ ಪೈಸಾ ದೇ ಕುಮ ಮಿಕಾರ ವರಕಿನ ಕಂದ ತಳಮೆ ಮಿಹಾರ ಒನಿ ಡಿಜಿಟಲ್ ಕುರೇಫ ಅದಿ ಏಗ ಇತುರ ದಿವಿ ರಾಜ್ಯಗ ಮಿಹಾರ ಗ್ಯಾಮ್ ಕುರುವೆ ಏಕೆ ಪೋರ್ಟಲ್ ತ ಮೆದುವೆರೆ ಬಗ್ಗೆ ಮಿತಂಗ ಮಿ ಉರಿಯ ಪೋರ್ಟಲ್ ದೆಸ್ ಮಿ ಅಳವನು ಮಿ ಹಣ ಕುರಿಯ ಮಿಗೆಂದನಿ ಏ ತಮ ಕುಡು ಮುರಿ ಪರಾಯತಕ ಏಗುತ ಎಮ ಏಕಂಗ ಮಿ ಹಾರ ಜಮಾನ ಏಗುತ ಅಳವನು ಮಿ ಕೌನ್ಸಿಲ್ ಗೆ ಸ್ವರಂಗಿನ ಕಂತ ತ ಬದಲ ಕುರಿ ಕೋ
2: ದೆನ್ ಜುವಾನುನ ಕಿ ಕೊಮ್ಮೆ ರಶಿಗ್ ವೆಸ್ವರ ಮುಹಿಮ್ ರೋಲೆನ್ ಅದಾ ಕುರಾಣೆ ಬೈ ಜುವಾನುನ ಹಾಸಕೊಗ್ಗೆ ಕುಳಿವರ್ ಮುಬಾರಾಯ್ತ ಬೇವುಮ ಎಹೆನಿ ಹೆಂ ಕಂಕಂ ಕುರೆವುಮಗ ಕೊಬಾತೋ ಕೌನ್ಸಿಲ್ ಗೆ ಪ್ಲೇನ ಕಿ ಕೌನ್ಸಿಲ್ ಗೆ ವಿಸ್ನುಂತ ಹಾಕಿ
4: ಮುಬಾರಕ್ಕೆಂಗ್ ಕಗಳು ಗುರುಮಟ್ಟಕ ದೈ ಏಕದರೆ ಗಲಬುತ ಬೇನುಮ್ಮ ದುವಾಕ ಬದ ಅಲ್ಪಣ ಮೇ ಮುಬಾರಕ ತ ಮಿಸೇಟ ಕೊರಂ ನಿಗೆ
1: ಅದಿ ಏಕಂದ ಇದುರ್ ಕೊಲ್ಲಾನ ನಿಗೆ ಮಿಹಾರ ವಿಕಾಂಸಿ ದಾಪಂ ಮಿಲಿ ಗುಡ ದಿವಸ ಕೊ ದೇರೆಗ ಅಲ್ಮೆನ್ನ ಮಿಹಾರ ರಾಷ್ಟ್ರೇ ಮರುಗ ಅತೋ ಫೆ ಮರುಗ ಕುಳುವಾ ದಾಪಂ ವರಂಗಿನ ಮುಬಾರಕ ತ ಕೊ ಅಲ್ಮೆ ಅಪದಿಸ್ ಬಾವರುವ ವಿಕಾಂಸಿ ಏನ ನಮಸ್ ಮಿಪಹಾರ ಅಲ್ಮೆನ್ನ ಮಿಲಿ ಕೊ ಕುರಿಯರು ಮಗೆ ನಿ ದಾದಿ ಪಹ ಮಂತಾಯ ವೆಟ್ರನ್ಸ್ ಪೊಲಿ ಬೋಲ ಮುಬಾರಕ ತ ಬಾರಹುಂ ಕೌನ್ಸಿಲ್ ಪುರ ಟೀಮ್ ನಿಗುಮೆ ದೇಹತೋಳ ಮುಳುವಾಲ ಬದಿ ಹಾಲು ಪಾದಾಲ ಏ ಮುಬಾರಕ ಬಣಿ ಬಾರಹ ಚಾಂಪಿಯನ್ ಕಾಳಮೆ ಗೆನಸಿ ಮಿ ಕೌನ್ಸಿಲ್ ಹರದು ಕೊದ್ದೆ ಮಿ ಕೌನ್ಸಿಲ್ ಎಕ್ಲವಾಲ ಟೀಮ್ ನಗ ಅಂದೆ ಮುನಿಗ ತಿರೇಗ ಉಳಿವರ ಲೋಬಿ ಪುರ ಉಳಿಯಾ ಪರತಕ ಉಳಿಹಾ ಕುಲಬುಜ ಮುನಿಯಾ ದಾದಿ ರಾಯಿತು ಮಿ ಕಮುಗ ವರಬುಡ ಶಾಮಿಲ್ ವಗೆ ಅಳವಮೆನ್ನ ಬಣಿ ಮಿ ಕಮುಗ ಉಳಿಯರುಂದ ಕೈ ದೂಪ ಏಗೆ ದುರ ಮಿರರ್ ಬೌರಿ ಉಳಿವರ ಕುಳೆ ಉಳಿಹಾ ಫುಟ್ಬಾಲ ದರತಕ ಮಿ ವರಬುಡ ದೆ ಫುಟ್ಬಾಲ ದರನ್ನ ನಟೆ ಏ ನಮಸ್ ಅಳಮೆ ಮಿ ಕೌನ್ಸಿಲ್ ಆರೋದಿ ಇದೆ ಫುಟ್ಬಾಲ್ ಅದನ್ನು ವಾರೆ ಪೈ ನಮಸ್ ಅಳಮೆ ಮಿಹಾರ ಮಾಸಕ್ಕೆ ಮಿ ಪುರಾಣಿಯ ಕಿಂ ಎತಂತನ್ ತರಗಿ ಕುರುಮ ಈಗ ತಿರೇಗ ಮೀ ಮಿದಿಯ ಹಫ್ತಾಗ ಮಿಹಾರಣಿ ಎಕ್ ಫುಟ್ಬಾಲ್ ಅದನ್ನು ಎಂ ಟಿ ಸಿ ಸಿ ಹವಾಲ್ ಕುರೆ ರೈಟ್ ಜೇವುಮ ಪೆನ್ಸು ಜೇವುಮ ಮೀ ಟಾಫೆಡು ಮಿ ಮಾಸಕ್ಕೆ ಕುರುಮ ಈಗ ಇದ್ರ ಬಾರಡು ಸ್ಪೋರ್ಟ್ಸ್ ಸೆರಿನ ಮೀ ಹಮ ವಾಯಪ ವಾತಿ ಅಳವನ ಮೈ ಎ ಮುಳಿ ಜೋರು ಮಿಹಾರವಣಿ ಮಿ ಕೌನ್ಸಿಲ್ ಸಾಹು ಕುರೇಪ ದೆನ್ ಏಗೆ ದುರ ಮೀ ಎತನ ಮಿಹಾರ ವಾರೆ ಮೀ ಬೊಲಿಕೋಟ ಪ್ರಶ್ನೆ ತರಗಿ ಕುರೇಫ ಏ ಗಿತುರ ಮೀ ಟಾಪ್ ದಳು ದೇದಳು ಬಹುವೆ ಏ ಫುಟ್ಸಲ್ ಕುಳೆ ಗೊತ್ತ ಏ ಮಿಹಾರ ಇದ್ದಳು ಅಳವಣ ಮೈ ಮರಾಮಾರ ಕುರು ಮಟ್ಟಕ ಮೀ ಸೂರ್ಯ ಗೆಂದ ಮಿಹಾರ ಮಿಳ ನೀತನು ಮರಾಮಾರ ಕುರಂಜಿ ಇದ್ದಳು ದೆನ್ ඒ පුරසන්දන දැන් ලයිට් එක වෙස් මේ මරාමත් ගුරු මාසිකාවම පුරිය දෙන්නම් නෑ හින්දි මසුවාන නම් හාසක පොලිවර පොලිවැණි හින්දි දාමුද බාර කවුන්සිලුම් ඕල් කදෙන්ජි එම්මෙ මති මෙම්මර කාලොම පුරියම් ගත්තම දැනටක හදාගෙන මේ කවුන්සිලුම් වල පහ පුරිය ගොත නලොම පුරිය දෙන්නා
2: ರಷ್ಟರೇಗಾ ಆಮು ಹಿಂಹಮ ಜಸ್ಸಾಲಂದಾಣೆ ತಂತಣ ಕುಡಕು ದಿನ್ನ ಕುಳಲ ಮಜಾ ಕೊಲ್ಲಾಣೆ ತಂತಂ ಗಾಯಂ ಕೊದ್ದಿನಮುಗ ಕೊಬಾತು ಕೌನ್ಸಿಲ್ಗೆ ದೌರ ಕಿಮಿ ಫಾರು
1: ಮಿಹಾರ ಅಳುಮೆನ್ ಮಿಫಾರು ಆಸದೆನ್ ಅಳುಮೆನ್ ಅಲಿ ಮಾಗಿನ ದುವೆನು ಇದ ಕೌನ್ಸಿಲು ಮದಿ ಮಿಹಾರ ಮಿ ಕುಡ ದೋಸ್ ಕೊದ್ದರೆಗ ಅಳುಮೆನ್ ಹಮ ಮಿ ವರ ಗೀರ ಕಾರ ಬಿಮಾಯದಂದ ಕಾರ ರಷ್ಟರೇಗ ಏಪಳು ಹಿಂಹಮ ಜಸ್ಸಾಲಾಣೆ ತಂತಂ ಗಾಯಂ ಕುರುಮ ಅಳುಮೆ ದೇಂತಕ ಮಿಹಾರ ತೀಗಿರಿ ಬಾದಿ ಏಮ ಮಿ ಬೊಮ್ಮೆ ಕಮಕಿ ಭಾಷಾ ಕೊರುಂ ಹೊರಿ ಕಂಕಮ ವಾತಿವೆ ಅರಮೆ ಕುಜೆಂಗತೆ ಮಗ ಮಿರಾವಣೆ ಇತಂದ ಪ್ಲೇನ್ ಹದಾ ಮಮ್ಮಿ ಪಾಸಾ ಹದೋಗ ಎಕ್ಷನ್ ಪ್ಲೇನ್ ದೇ ಫೈನಾನ್ಷಿಯಲ್ ಪ್ಲೇನ್ ವಸ್ ಮಿ ಹದಾ ಬವಾದಿ ಅರವನ ಮಿಯನ್ನ ಆರಂಭಿಸಿದ ಇಫದೆ ಹಿಂಗ ಮಜಸ್ಸಾರ ದಾಳ ಕಾಂತಂ ಕಾಯಂ ಕುರುಂ ಮಸಕ ಕುರೆ ನಮಸ್ ಮಿ ಹಾರ್ವಸ್ ಪುರಿ ದೆನ್ನೆರು ಗತೆ ಮಿರಟ ಬೆಬೂರಿ ಈ ವರ ಗಿರ ಕಾಂತಂ ಕಾಯಂ ಕುರೆ ಮಿ ಹಾರ್ವಸ್ ಈ ಏಗೆ ತುರ ರೆಹಿಂದಿ ಬೀಚ್ ಆದಿ ಲೌ ಬೀಚ್ ಕ್ಯಾ ಬೀಚ್ ಆದಿ ಏಗೆ ತುರ ಮಿ ಅಳವಮೆಂಗ್ ಮಿರಾಬಾಟಾ ಮೇನ ರಿಂಗುರೋಡಾ ಗುಳು ಮೂನ ಕರಹದ್ದುಗ ಎಬೋಯ್ ಪರ ರೀತಿ ಮೀಟಾನೆ ಕ್ಯಾನ್ ಕುರೆ ಪಮೆ ಅರಮ ಜುವಾಣ ಮಿಸ್ಟರ್ ಆಗಿ ವಿರಾಟ್ಗೆ ದೇಕೋನ್ ಸರಹದ್ದುಗ ಒಂದಾಣೆ ತಮ್ಮ ಮೆಸ್ತೆಂಗೆ ಗಿತ್ರ ಡಪ್ಪಾ ರುಜ್ಯಾ ಪಾಕೆ ಪೆಸ ಒಂದಾಣೆ ಮಿಹಾರ ಮಮ್ಮಿ ತರಗಿ ಗೊಪ್ಪ ಜುವಾಣ ಮಿಸ್ಟರ್ ಆಗಿ ಗೊಪ್ಪ ಮಸಿಕತೆ ಗಿಯಕಿ ಎಹಮ ಮಿಹೆಂ ಮುರಿ ವರಗಿನ ಕಾಂತತಕ ಅಳವಮೆ ಬಜೆಟ್ ಕಂಡಾಡಾಗೆ ಬಜೆಟ್ ತಂದೆ ಮಿಂಬರಕ ಕುರೆ ಗೆನ್ನೆ ಗಿತ್ರ ಕುಡಕುದಿಂಗೆ ಪಾಕು ಮೀ ಅಳವ ವಿಹಾರ ಮೀ ಗಸ್ತು ಪುರಾಣಿ ಇದನ್ ತರಗಿ ಕುರುಮ ಎಹಮ ಕೌನ್ಸಿಲ್ ಬಜೆಟ್ ಹರದುಕಗೆ ಕೊಡಕುದಿಂಗ ಪಾಕು ಮೀ ಗಸಿಂದುಮ ಇದನು ಗಾ ಇತುರುಮ ಇತನ್ ಜೀನ ತಿರುಕುರು ಮಸಿಕ ಕುರಿಯ ಗೆಂದಾವದ ಮಿಯೋದಿ ಯಾರ ಇತನು ಗ ಮೀ ಕುಲಲು ಮಟ್ಟಕ ಮಿಹಾರ ವನಿ ಕುಲವಿಸ್ ಕೇನೈ ಬ ಕೌನ್ಸಿಲ್
2: ಕೌನ್ಸಿಲ್ ಆಯ್ಕೆ ಗ ಮಿಫಹರೆ ಬ ಕುರಿಯ ದೆ ಡಬ್ಲ್ಯೂ ಡಿ ಸಿ ಗೆ ಮೆಂಬರು ವಿಸ್ ಮೀ ಡಬ್ಲ್ಯೂ ಡಿ ಸಿ ಗೆ ಮೆಂಬರು ಕೌನ್ಸಿಲ್ ಕುರವ ಮಸಕ ಇತ್ತೋಗ ಕೊಬಾತು ದೆವ್ವ ಎಹಿ ತಿರುಕ ಮಕಿ ನೋನಮ ದೆವ್ವ ಎ ಪಾರಲು ಮಕಿ
5: ಅಂಗಾರಿ ಏ ರಹಿತಂಗ ಹಾಕುಗ ಅಳಗನ ಮೇಲೆ ರಹುಗ ದೇವಾಯಿ ಮುಂಗೆ ಕುವೆಗೆನ್ ಡೆಮೋಸಿಸ ಕುವೆಗೆನ್ ಕುರ ಕೊಮ್ಮೆ ಕಮಕಿ ಅಳಗನ ಮೇಲೆ ದೇಖಿ ಅಳಗನ ದೇಖೇಲಿ ನಿಮ್ಮ ಕೌನ್ಸಿಲುಗ ಗೊಡಿಯ ಕಬ್ಬಾಕಿ ಕೌನ್ಸಿಲು ಕುರ ಕಮೆ ಹಿಂಗೆ ತಮ್ಮ ಏನ್ ಬಿಜಿ ತಮ್ಮ ಅಳಗನ ಮೇಲೆ ಕಮೆಟ್ರಿ ನೆತಿ ಮೇ ಫಸ್ಟ್ ಹೇಗ ಮೈ ಪ್ರೋಬ್ನ ಕೊಮ್ಮೆ ಕಮೆ ಸಿರಾಟ್ ಕುರಿಯ ನೀವಿ ಹಾಕನ ಅದ್ಮಿದನೆ ಕೊದ್ದೆ ಮುನ್ನೆ ಕುರಿಯ ಮತ್ತಲಗ ಕೊದ್ದೆನ ಅದ್ಮಿಯ ಬರೇ ಬಾರ ಇರಾಟ್ ಕುರ ಅಳಗನ ಮಸೆಕ ಕೊದ್ದೆನ
2: ಮಿ ಫಹರ್ ಮಿ ಹಾತನ ಗರ್ಕೊಂ ಕಾಲ ಮಸಕ ಇತ್ತಕೆತ್ತೋ ರಶುಗೆ ತರಗ್ಗಿಯಟ್ಟಕ ಕೊದ್ದೆವುಣಿ
1: ಫಹರ್ ಮಿ ಡಬ್ಲ್ಯೂ ಡಿ ಸಿ ಮಿಯೋದಿ ಮಿ ಗಾನುನ ಸಾಜಿ ದಾದಿಮ್ ಕುರ ಬದುಗ ಮಿ ಉಂಡಣಿ ಡಬ್ಲ್ಯೂ ಡಿ ಸಿ ಗೆ ರೈಸಾ ಮಿ ಫುಲ್ ಟೈಮ್ ಬೇರುಳೆ ಎಂದಿ ಮೆಂಬರ್ ಉನಕಿ ಫುಲ್ ಟೈಮ್ ಅನ್ನು ಏನ ಮೋಸ್ ಡಬ್ಲ್ಯೂ ಡಿ ಸಿ ಗೆ ಮೆಂಬರ್ ಡಬ್ಲ್ಯೂ ಡಿ ಸಿ ಗೆ ಬರಾದು ಬಾರರು ಮಿ ಅಂತತಕುಗ ವರಗ್ಗಿನ ಕಂದತಕ್ಕೆ ಮಿವಗದ ಪುರವಿ ದೇಗ ತಿರೇಗ ಮೀ ಕುಡಕುದಿ ನಮಾಜ್ ಕುರ ದಸ್ಕೊದ್ದೆ ವರಗುಡ ಪುರುಗುರಾಮಿ ಹಿಂಗಾ ದೀಪ ಮಿಹಾರ ಡಬ್ಲ್ಯೂ ಡಿ ಸಿ ಬರಾದು ಹೇಗೆ ತುರ ಮೀ ರಹುಗ ಮೀ ಅಂಗಿಂಗ ಬಲ್ಲ ಹಾಸ ಗೊತ್ತ ಮೀ ಕರೆಂಟ್ ವೈರಿಂಗ್ ಕಂದ ತಪ್ಪುಗ ಮೀ ಪುರುಗುರಾಮಿ ಹಿಂಗ ದೀಪಿ ಎಹೆಂಗೊಸ ಮೀ ಮೀ ಡಬ್ಲ್ಯೂ ಡಿ ಸಿ ಆಗಿ ವರ ಆಕ್ಟಿವ್ ಡಬ್ಲ್ಯೂ ಡಿ ಸಿ ಹಂಗ ಅದಿ ಮೀ ಕೂಡ ದೋಸ್ಕೊಳಗ ತೆರೇಗ ಬಾರಹಂಗ ಎಮ್ಮೆ ಬಡು ಎಕ್ಕಮಕವಾಣೆ ಮೀ ಗಾಮಿ ದೋಸ್ ಮೀ ಗಮಿ ಹರಕಾಯ್ತಕ್ಕೂ ಬಾರ ಡಬ್ಲ್ಯೂ ಡಿ ಸಿ ಬರಾಕು ಕೌನ್ಸಿಲ್ ಎದುಂ ಹುಡಿ ಹಾಕಿ ಬರ ರಂಗಳ ಅಳು ಕೌನ್ಸಿಲ್ ಆಯ್ತು ಮೀ ಮಸಕ ಕುರಿಕ ಮಹಾಗಪುರ ಏಮೇವ ಮೀ ಡಬ್ಲ್ಯೂ ಡಿ ಸಿ ಮೆಂಬರ್ ವಿದ ಅಳು ಗೊತ್ತ ಅಳು ಮೆಂಬರ್ಸ್ ದೇವರ ಗುಡುಗೆ ಪ್ಲೇನ್ ತಕ್ಕ ಹದಾಗೆ ಮೀ ಕುರಿ ಮುತ್ತನುಗ ಅಂಗಂ ಬೆಳಿ ಬಾರ ಬೇರೆ ಕುರುಮ ಅಂಗಂಗ ತರಗಿಯ ಕುರಿಂಜೆ ಮಸಕ್ಕೆತ್ತ ಕುರುಮುಗ ಮೀ ಹಲ್ವಿಕ ಮಾಕು ಕುರಿಯ ದಾಣಿಕ ಮಾಡು ಮೀ
2: ರಶುಗೆ ಬೋಹಿಯಾ ವಹಿಕಂಗೆ ಮಸಲೌತಿ ಕಿಹಾವರಕತ್ತೋ ಏಕಂಕ ಹಲ್ಲು ಕೊದ್ದೆಮ್ಮ ಕೊಬಾತ ಕುರವ ಮಸಕೈತಾಗೆ
1: ಕಿಯಕಿ ವರಂಬೋಡು ಮಸಲೆ ಹಿಂಗೇನು ರಂಗೆ ಬೋಹಿಯಾ ವಹಿಕಂಗೆ ಮಸ್ತೂಗ ತೆರೆಯಗ ಅಳಗಣ ಮೇಮಿ ರಫೂರುಗ ನಿವಾಗದಕಿ ಬೋಧಿಗೆ ದೊ ಕೌನ್ಸಿಲ್ ಮಿ ಕಂಡನ ಬೋಧಿ ದಾದಿ ಬೊಮ್ಮೆ ಸದ್ಯಗ ಬೋಧಿ ದೇವಿ ಎಗೋರಿತಕ ಬಣ್ಣ ಮಗು ಬೋಳಿತ ನೆಗು ಮಟ್ಟಕ ಕೌನ್ಸಿಲ್ ಮಿರಣಿ ವರಂಬೋಡು ಮಸಕೈತಗೆ ಕುರಮು ಮಿಹಾವೆ ರಂಗ ಮೀ ಮಿದೆನ್ನೆ ಸದ್ಯಗ ಗೋಚ ಬಣ್ಣ ಮೂರಿ ಗುರಿಹ ಮಗ ಬೋಳಿತ ಸಾಹುಕೋ
3: එතන දරගීපුරම මස්තෝ මිහාර රඩුග හිඟම උන් ගෙන්දන ඒ අවම බිරුකෝග කවුන්සිලොන් හවාදේ කුම්පුණ්‍ය කාබුලිද දැන් බොහියාවේ තම බෙන්න පොඩ ගොන්ජෙම් මිහුන්න තම කි මි හිදුර කුරුම් ග මස්සල මේ මස්සල කි මි බුරේටා මාලේ ඒරියාවේ රාජ්‍යයේ රජීතුන් ගෙන්ගෝ සලා මස්සල එකන් හම අරගුන් බර අම මි කුබ්බර පුරා මස්සල මේ මස්සල ගේන මස්සල දිමාවා මස්සල කි මි අරගුන් මෙන්න රඩඩුග මි බෝධි දීවවා වරායතක එපාරා මේ බෝධිති එළමුග මේ මාලි තරවසන් උදිබේක එහෙම වීම ඊන රඩරුග මිහාර මේ අරගම් මෙන්න වෙස බකේනේ වර කාරේ මිසාලක දිද්දුතන් තරුගස් ඕයි ආවයිකම පුරුසත් මුළු බාලෙන් දෙම් පුතකුන් ඒ මස්රෝදක කුරිය කියන්නේ එහෙම වීම ඒක දෙරේක අරගම් වර පොඩ නෙදෙන් තම ආදී බාරරුග වෙස් මිහාර ස්ථිස්තේක තිරිස් එක් බෝධිම දූ පුරේක ඊන තන්දා යන්නනේ එකුදින්ගේ මාදිහාල් තන්දේ ගොතුම් ගෙදරු නේලි එහෙමම බෝහියාවයකමද මස්සෝදරේ මතරුකාරුන් අලගොන් වෙන්න මේ ඉතුරු පුරුෂත්වත මොලදා දේවකමග වණිනම් එකම හඳුන් දෙන්නා විශාලක සෝෂල් හවුසින් යුනිට එළිදාන යොමුක පොදුක දක්කා මතම විශේෂලිදාන එහෙම හමයකනි බයම හිසාවක දුන්නු ෆ්ලැට් වලන් ජේලියකි එහෙම මිරඩරක මේ බිම්බොඩ රාජ්‍ය බිම්බක පොතුම හවනරම් වියකි එහෙම දුෂ්ට මොදී එන් හෙක්ටරුග රටෙක්ග බෝහියාවයකම හඳුන් බැණිය කි බෝහියාවයකම බේනම ප්‍රති විගින පරයත්තකක ඒ පුරුෂදද මේ පහිපොත් දෙවිගෙන් එන මොදක එකම අනුමන කුඩිය කනු ගන්නේ එහෙම ඒවාට මෙදෙන්න
2: මෙෆාර්ගේ සුවාලකි රෂුගේ මාලි ෆුදුන් තරිකන් ඉතුරු කුරුම කොබාතෝයි කුරවාණ මසක්කයිතාකි නුන්නම කුරෙව්වේ මසක්කයිතාකි
3: රෂුගේ මාලි ෆුදුන් තරික ඉතුරු කුරුමටක ආමුකු දෙක කවුන්සිල් තක්නිය උනන්නේ විකංකම නලගොන් වෙන පොරේ මසකලකි රයිතුන්න ගුරුමුරි කංකමග රයිතුන්න මේ දාබය මම්පාවා පොද කංකම හයිපු මිසාලක දනවෙරි කම් පුරා පොරයතක දනවෙරි කම් පුරවෙන රංගල විදාමතක ගාන කර දිනු එකංකම කීව සම අලගොන් වෙන මේ පුරවෙනි මේ පොම්මකම ස්පෑසය ගොරුමුරි ඒක ඉතුර මේ ආමු පරදුන් මේ මාලිහාල් දරගොල් කුරුමුට්ටක පොරද මසකිටක මුන්න මස්වරික මා දනවෙරි තම මේ නිසෝඩ දායරාග ಏಕಹಲಕಂತೆ ರೈತುಂಗೇ ಮಾಲಿ ಫುದ್ದುನ್ ತೆರಕ ಇದುರ್ಪು ಮಟ್ಟ ಕಮಿಸಾದಕ ದುಯ್ ಲೋನ್ ದಿನು ಕಾರಕಂತ ಈ ಮಸಕ್ಕೆ ತೆರಿನಂ ಏಕಂಗಮ ಗುರುಗುರಿ ಇಕ್ವಿಪ್ಮೆಂಟ್ ಹೋದಾ ದಿನು ಮಕ್ಕ ಲೋನ್ ಸೋದು
2: ಕೌನ್ಸಿಲುಂ ರೈಯಿತುನ ಫುರಿಹ ಮ ಖಿದ್ಮೈತಕ್ಕೆ ಫೋರ್ ಕೊದ್ದಿನಮ ಕೊಂಕಲ್ ಮಸಕ್ಕೆ ತಕ್ಕೆ ತೊರೆ ಇಫಹುರಿ
3: ಮಿಹಾರ ಕೌನ್ಸಿಲುಂ ರೈಯಿತುನ ಮೀ ಫುರಿಹ ಮ ಹಿದ್ಮೈತ ದಿನು ಮಟ್ಟಕ ನಮ ಯಗೀನುಂ ಮೆಸ್ ಮೀ ಕೌನ್ಸಿಲ್ ಕ್ವಾಣೆ ನಮೋನ ಕೌನ್ಸಿಲ್ ඒ අරවනම මිහාර වෙනි රයිතුන කවුන්සිල් මෙදුරෙකින් දෙහිමුත්ත එම්මේ අවහන් එම්මේ බාරස්පීඩුග එම්ම ධාතුන් දිරමට්ටක රයිතුන බර දීපසේ බුත්තන් හොදාදෙනු විශාලක බයෙන් හිදුමුත්ත නම වගුතුම් වගුතව සමයි දුවහුන් දුව ඔබ සමදස්ස දෙන්නේ බාරවනම විශාලක මේ රහුග ගයක කරන්ට දාම් වීම ඒ හුද්ද දෙමු මේ කුණි රජිස්ට්‍රී පුරමිය හා වගුතුම් ෆෝම දීවීම රජිස්ට්‍රී පුරවුන් මේ එවතුන් අරගුණම මිහාර මිදනි මිතරුන් දෙ හිදුමෙත්තක ඔරමුද මාසෙක්කත්ත කවුන්සිලුම් කොම්මෙ රියකු අග්ගඩි සුම්මිනටු දිහගඩි සුම්මිනට කුරිහා දීවිසිතක ඉඳමු එකංගම කුරිහා මාදුමත්තම විකෙන්ද එහෙම කුරියන් මතම කරුණ ප්ලේනුගම යොති හිදුමෙත්ත මිතොර රයිතුන රාතුන් දිනුමට්ටක හදජේ ප්ලේනත හිදුම කොන්සල්ටන්ට් උගේ දප්පා හොදාගෙන එකේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් තමක මිතන හුඟාගෙන එකංගම පහයි
2: දැන් රයිතුම් බේනුම් වාණි රෂුග තිබෙගෙන් හිදම ලිබිගතුම් අවස්වේ ෆසේහ හිදමෙත්තකේ ලිබුන් මිගතුම් රෂුන් අමිල රෂුන් රයිතුන්නටකා දේජ්ජේ හිදමෙත්ත ෆෝර් කොද්දිනුමග කොබත තිබේෆුලුන් කුරවමසකිතාකි
3: අලගොරමෙන් මි මිහිදමෙත්තෝගේ දෙරේග අලගොරමෙන් මි උරියා මොසසාදක සේව මස්වරා කුරේ මිහාර මිසාලක රයිතුන එන්නේ බොඩු එන් හිදුමෙත්තේ එක්තනක වාණේ කවුන්සිලාරය පෙරක කෝපරේෂන්. මෙයා පෙරක කෝපරේෂන් උමිදණියකි කරන්ට පේනා නරදමය. මිකංග දිනුමුග මේ ඒ කුම්පුණිතක බෙසුරි ගොන්ජමුන්ත අඳුකොරමට්ටක කවුන්සිල් වේගතර මාසෙකේ වපුරා. දැන් රයිතුන මිකංග චාපකොද්දී රයිතුන ගුලිගෙන් මේ මාසෙක කුරුමුග අරමු කොම්මි වරක් දින බද්දරුන්ට එබ බාබන් රයිතුන්නා එක මේ කුලපත කාවස් එම මේ මහගනවලු මෙන්න නංග තිබෙන දීපසේක මාක මෙතන මුදුරවල ඉන්තිජාම දකේ ඔරිය මුත්තම හමදසේ නදි මිකෞසිලාත මේ හතරමෙන් නඩුතරේ ගාදී අවමන මෙන්නක එහුරිය ප්‍රෝග්‍රෑම් දකේ හිංගුම්ග පුසෙටෙන් අදින් මිලි මේ රංගේ ඉතිහාසක හිමිනේ දන්දන සාරාදතක නිවේ ආම්දනි මියාර මේග අදි මිකෞසිලක එදතන දන්නවණි නම එබ්බස් එන් එබ්බස් තනක එබ්බස් ආම්දනියන් තිබෙ අලබරමෙන් ආම්දනි ඉතුරුක මේ රසුග රයිදුන්න වර බොඩ මාලිගොදුන් ධනවස්කමෙන් හොදා දෙනුම අලබරමෙන් මිකෞසිලුම් අදි විද්‍ය කවුන්සිල් තපොම්බස් පුරා මාසෙකද මිලකී විරහෝග මේ රිසෝඩු ඒරියායි තරගි පුරෝ එකතුම් පොඩි මෙම්බර් ෆාහපුරපාප වානේ මිහාර තිම්පාරක මදින් ඉන්ටර්නැෂනල් විඩකම් හොල්වාරි වෙච්ච විරහෝග දෙකුණු මේ පෝරු සරහද්දු මිහාර එම්මේ පමුන් සීඑස්ආර් එක ගිනවීම සීඑස්ආර් කණ්ඩායමේ පුරිහා සීඑස්ආර් එක කන්දතක කණ්ඩායම වානේ එකතුම් වර දීපසේ වදක ඒ රිසෝඩ් ඒරියා තරංගී කුරුමටක විරුකොක්ක වණි දෙන් එම්මේ ෆෝන් දීපුන මවදුමාරකි එතන් මේ බයපෝ මේ උෂාලා වේති එකම බෙහෙවතුන් අදි එකම ගුරුම් කුරි මේ මිනිස්ට්‍රිය මාස්වරා කුරුම් නේතන යකි දෙන් කවුන්සිලා මාස්වරා කුරා පොම්ම මාස්වරා එක අලුමෙන් කවුන්සිලුන් එකන් අවස් කුරුමටක එකන් කුරවික නෝම්බදක මිරපුක මේ ඉතිසස් කැහිමනේ තන්තනම් මම්පා කවුන්සිලා දි රයිතුන ජීපේනක ඔදම පුරන්ජේ උරියා මාජක දෙ මි කවුන්සිලු මිදරේ කුරම් එහෙනම් පුරිමතිලාගේ විරුකොක්කේ මේ විරු ආලියම් කුරා වරාදකාමේ දෙවුනේ මකන්නේ මේකම අල්ලුලිමකින් ගන්න එකන් පුරවිජ්ජකම ගවණිනම වරම රයිතුන වර බොඩ මාලි සුදුන් දෙරක ඉතුරුව කවුන්සිලම් බස් වර බොඩ තමයි මේ සුදුන් දෙරක ඉතුරුව ගෙන්දාන ඒක ඉතුර අලුමෙන් බයි මී අලුමෙන් ඉර්තෝස්කේ හිමිනේ වරංගින තන්දක මිහාර එල්යුපී ක කණ්ඩායම් වාණ ඉතන්ත මේ විඩන් මුළු වැගෙන් මේ මුද්දටක පූජ්‍ය දෙයෙන් ආම්දනිය මට අන්‍යම විවගුදු ඒතිචෝස්ක හිමිනේම බාර බරයාගේ මියා කණුතුරින් පෙරගේ නිවාස රහද්දු ඉතුරු රෂෙන් මිරනුක මේ ඉතෝස්තරිය කොනෝන්දානි එහි මාළවන මේ රහා මුලි පොයි මිදෙන්නේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එක කනඩා ජෝන් එකනි උන්නානි යකි ඒක ශ්‍රාපම් වකි බයි කනාව දේවතන්
2: මිෆාර්ගස් වාලකී කවුන්සිලුම් කුරමුගන්න මසකයිත දෙෆු ෆින්නගත කුරව මසකයිත කි කොබතෝය
3: ආ වරපුර සුක්‍රියා කි වරරගල සුවාල මේ කවුන්සිලුම් හම යගිනුස් මි කවුන්සිලුම් කුර අපොම්මේ කමකි වර දෙෆු ෆින්නගතක වර ට්‍රාන්ස්ෆරෙන්ට් කුම් කුර මසකයිත කි ඒක දෙරේග අරුම්මෙන්න ඉන්න පුරතම තමුණයක මියේ ගාමි මසකයි ගාමි මසකේ කුරුමට්ටක මේ කාසා හරදුකෙන් කුරෙන්ජේ කුරිහා කම ශාලුම කුරි වීඩොපක්ගෙන් නෝනි අගබලාගෙන් තම මේ ඔන්න මාගේතු ගානන එක් විභාගතුන් මතින් අදි කවුන්සිලුම් එක කොම්මකම නියුලාන කොයිබ දක්කම් ආමු රයිතුන ආම කොද්දෙන් එප මේ ඔන්න රයිතුන්ගේ බද්දලුන් ද ඒක ඉතුර මේ දෙහා සොබියා උර කුඩ මාසෙක් ඇත්තම උර අගබලා කොමකුම් තිම්පරා නෝ අගබලා එක් ගඩිය ගෙන් හාදිරෙද්ද මිහාරු කඩාප මේ වර ඉන්සාවකරිකම අප බදාගෙන උගදක කුරිය නුගෙන්දා මත මේ කවුන්සිලුම් හරදි මාත එහෙම එම්මේ රුපියා බස් අරදු පුරාණි එවුන උසූලය හමත උගෙ මතින් ලයිතුන එගේ මෙම්බර ලයිතුන පෙන්නාල කොට එම්මේ මා ඉතුරන් අනුවන මේ මිකංග හර්ධනා කුර මට්ටක හම කුරෙන්ජේ මතක දෙ පුර බාරණ කවුන්සිල අරදු පුරා ප්‍රාසාය මිකංග මා කුලිදෙන් එබ්බස් රයිත පදි එබ්බස් වාලෙ මිසා මත මී රයිත බන්දල් මත කොප්පෙටි අනුවන මේ මජෙටුක තක්ෂීල් ද අරදු පුර වේ තක්ෂීල් දක අරදු පුරන්න තක්ෂීල් දක කෝඩුත
2: කවුන්සිල්ගේ බජට්ගේ බේනුම් හිමිමුන්දනි කිහා ෆෑදා හුරි කම් කමෙක් ගතු
3: අලුමෙන් කවුන්සිල්ගේ බජට් මිවබුදු හම දෙන්නේ වෙන්නේ අලුමෙන් බේකාර එම්බස් තමයි නුකර මෙයාතන ඒක දෙලේක අලුමෙන් ජුවන්නා ගොරුපුරි තමයි පුලිවරු දායරා ගොරුපුරි කමකන් එකෝඩකම් කඩේ දෙන්න මෙම්බර් කරදු පුරණි දෙන් බහගණක අලුමෙන් හරදු මි පුරණි විහාර දීනි හේන් දෙක ඉතුරු කුරුමට්ටක මියාරස් දරස්තම් මේක පුරුම් මෙස් දීප වාණි මේ කුඩත් මෙස් කොල් කරේ ආදි කුරියම් මතන කතාවල් පුරුම් මෙහෙදි මේ දරස්ත දිනුම රයිතු හේරු තෙර පුරුම්ගේ ප්‍රෝග්‍රෑම් එක අරම එම්මේ හවකට මේ බේනු උපණි බජට් උන් හම ස්කූල් ක තවලීම හාලත රමල් කුරුම් ප්‍රී ස්කූල් ක තවලීම හාලත රමල් කුරුම් දී සිහි හාල රමල් කුරුම් මට්ටක කවසිදු මේ සිහි මර්බද දෙන්නේ හොරියා ෆුල් සපෝට් එක අරමේ මදි දැන් කුරියම් මුත්තන ගමියා දාවා මේදී සිහි මර්බද මේ කුරිමස් වනේ කවුන්සිලුන් ඉතන බේනුමා බැයි ගීසියා බැයි නිර්මත දීපදෙන් ඒකොළොන් හම ඉදමදක එදියා මේ කවුන්සිල් බජට් උතම් දෙ මෙම්බරකම් අලුමෙන් ඒ හිදුම ෝපදය කොත දෙ නිහාර අලුමට ලිපවනි එතනුගමී හතර පාහනාග ඒ දශමුෂි වර ගොඩන් අලාග පවාති වරම නිහාර කවන්සල ම්මලනී එතන් තනගේ දශමුි ිරමුග මසක වරන් හයෝකොතු අරගනම කවන්සිල් පද ඇතුමි හේද පුරන දෙ දෙමති පොලිමනය කුරු පොලිමනය පුරු ගදව සලගනම මිලාගට ගේබිසිය කොන් සතයක පන්සාශ එකම හිතුමතපු විදේ හිදුමතුක මුවදදිපුුන්ගේ මුසාරවෙස් යකුම් හමේ ඉඟ ඩීසල්ගේ හරදිබේ සමයකුගේ එහෙ නම සලවනම එද හිදුමතක වාදීවේ තමතර සාහකුරුමා අංක මෙගෙන්දන බජතුන් අම පුරවෙන් මෙ හෙවකොතු
2: මේ රශුගේ බිම් බේනුම් කුරයමුන් දනී හම් එමෙ ෆෑදාහුරි ගොතතෝයි
3: මේ ස්කුරි අයගේ මේ වර බිම්බොඩු රශෙ පුරින්මෙස් දෙන්න දීම රශුග බිම් එමෙ හෙවකොතු අරගුණුමෙන් බේනුම් කුරයි අරගුණුමෙන් මේ බේකාර එබ්බෙස් කමක බේකාර මසෙක්කද පුරන් නුවත මේ හෙවකොතුක නූන්කොතුක බේනුම් කුරා අරගුණුමෙන් දිමෙන් කොට එයාර මිසාලකන් අරගුණු මිහාර මේ කලලේ ෆවරි විඳවක තිරේක කොනි කොහේ රීජකෝඩ කරු මට්ටකා මිහාර අනුමෙන් බිමෙන් එබ කඩන් මියදු ඒ රජිතුන් කියලා මස්වරා ඕදාව එල්යුපිය ගෙන්න ජේ බදර් වෙන්න දැන් ඔදි කණන්ජේ දිමකි මිරසුක තමයි වර බොල් ප්‍රොජෙක්ට් එක සරකාරම අනුමෙන් රස කිවි ඒ ඒ ප්‍රොජෙක්ට් එක කි මේ රබ්බට මිය 4 කිලෝමීටර් ක රින් රෝඩ් තාරොන්ග මස්ුව මේ රෝඩ් ඩෙවලොප්මන්ට් කෝපරේෂන් මේ කාස්ටින්ග් එක මසෙක අනුමෙන් බිමේ එබ කඩන් දැන් එබින් වැසියෝදී අරම එල්ජෝපී ගිමනාව දැන් එන්නේ පහ කඩාලන් දෙන්නේ මකි මේ මිරංගේ රයිතක බාරක නදියාපද දෙ බිස්කිටෙන් එළවමත් තකා

0: sarei target di me pur un modo marghe come a scuola e gittura e per un bene un futuro di mi valo con la vita na mi e gittura calo con mi bene un bene pure di lingua pende valo colo di me pur ma se che se va e progetto te le guardi e sono target pure di campo in malo meno il cuore di mi diare pure va fatto lui mi ha commesso a gamma diare pure mi ha sparato le gambe यार दे तेरे को मेरा सा बनना है दे योटो तीन योटो स्प्राइट दें बेरों में ने ची देंगे बेरों का डा बड़ा अन्नवा वारा कमी आल दनी आहार कम पुरे नहारे गीचू हुआ मु तें ए साउगेर कम पाल कुरु मट्ट का आलो मिदेने विदन दन मिथारा गी कुरु मशो सारो कारो पर बोलो हम ये तो कमें दीगन राज्य राय से जो मुझे आलो में ए मेरा सा तारीख ही मैं कुरु मारा बोलो हम ये तो कमें दीगन पुरी जिंदा मशो गया ठीक है तुरा खामना मागो तारा गी कुरु मशो के तेरे वारा दिगु मागेंगे मागा कि ए मागु मिहार वाणी हम वारा पीज पों मी साहब पुरे भी मी हेरिटेज मिनिस्ट्री या और डेवलपमेंट कॉर्पोरेशन आ वारा काउंसिल आ बोलेंगे मी गा इतुरी ए मागुए सिंहारो ऐगन का मी हद्दी 5% के मासिक के मी 14 ऐ मी मा मी हेंग हुरी थारी का हिमाय कोई बेंग राठा पड़ मी दियारे पुरा पातुरुवेरे शागुरुवाने को तका संगम कुरुमा की आलोम मी काउंसिल द्वारा बोले जिसमें एक इतुरा මේ ආසාරේ වතුම් අදිවිසේ පොර වරගින තන්ත හිතන්ත හිමයක්ව ඉතන්තම් ගේනු කුරුමුග වීපසේ ගොත්තකේ රහජාර පොරවා පරයත්තක අනුමින් පයි පුරුසතකේ හෝදුම හෝදුම් කාමුකේ බජෙටුග යාර උන්නාන මී අහරු කියන්න අහර මී ඒ කෝරතවග කිනෝ ජෙහුමා මේ බින්සාර දුම්මා මී දෝන්තු ඩිංගි දුම්මා ආසාරේ කුදි දෝනි පාරු හදාගෙන පරි ජෙහුමුග
1: දඩුවරන්න දෙවානේ උපාවරි හබරකී කො බතු
0: මියන්නනේ බැනලගවාම දුනියග දඩුවරින් ගොස් මේ එදවාහ මියාරග දැන මේ කාම්සිනු අයියාරෝම නිරක්ක හුරිහා දඩුවරිකම් පුරා හුරියා පරත්තකයි ආජල් පුරවිගෙන් අලුවන්මන්ගේ එම්මේදෙක්ද මස්වරා පුරවිගෙන් බේපොළුන්ගේ පුරා මසෙක්කත අබුවදන් පුරම ගොතුන් අලුමෙන් කාවසිලුම් නොවැනි වර වර්ගදයක්කම අයියාරුවවා ඒ ඉතුරා මෙබේ පොළොන් විහාර ඉදෙමුන් දනේ බාරට පින් චඩුවරින්න වීපසය ගොතක එන් සූලා එන් හමාග තෙරේ ඒ ජෝන කරන්ටු එලි මී එබේ පුන්න දඩු හෙදමුන්ග කන්ද පුරයගන්න පසේ වාන ගොතක බින්තක කඩාදිරු දෙන් අලදුම මේ එම්මනී මී පරව කවසිල මිහාරු විස්තු මිහුරේ මියන්න හර පරහු දනුවරකම් කොට සාගරවා හුරියා පරඇත්තක එන් හමේග එන් උසූලෙක දහුන් ජෝනේ තරගී කොප්ප මේ දනවරකම් පුරන් අලොමෙන් වෙනවා කරත්තකම් පුරුවාදී මේකන්කම ප්‍රොපෝස් පුරා කරත්තක දීපසය හේව අගෙද්ද මේ බින්ත දුම් පුරා
1: දඬුවරින්න වරන් උපාවරි ખબરෙති දෙවි මි දවුරු නිමුමුගේ කුරින් රයිතුන්න මේ බේනුම් වාකන්තත ફરીහම කොත් දිනුමුග කොබත තිබේ ફුණුන්ගේ විස්නුන්තාකි රයිතුන්න කොද්දෙන් බේනුම් වාකන්කම කි කොබත
0: අස්කුරියා මී එංගවනන්න පදයන් අරුමෙ මී කවුන්සිල් ආදී WDCs මියයි රයිතුන් නබ්බේ සම වරන් උපාවරි අපර කාරින් එයි එක් කවුන්සිල් වරෙන් අනෙක් කවුන්සිල් බේනුම් වානකන්නේ නැගේ මී අංකම් ගිනාය පුරා එඩබ්ලිව්ඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩී තෙදම් දන්නවනේ මිතනුග ගිනයි මාලේග පදිපාටවග තිබේප තහට්ටකා වඩාන්න බේපෝ එගේ එහෙමීම අරවනම මිවරුග සිිම්මය නගන් පස්සහරුවහ මියයි අම් හගීගතුවස් බාරුග රයි දුන්න ඉමාය පොර වරක් පොඩති ඉතිමායි කංකම් අරාගද අදි මාලීගොතුන් පුරි බොන්ජමුන්තකුන් අරාගතුමා රටුග චරක්ගියා පුරවන් පුරි පුරිදා මසෙක්තක පුරුන්ද මෑම් මක්ස දෙක අරවනම ඒ නියදුග මි කවසිරම් මියයි එහෙමීම අරගනුමෙන්ගේ මේ පස්සාරුග දවරෙක්ග ඉරාද පුරදීයාමු අරගනුමෙන් බලානී සබ්විස්කඩිරු මසිත පුද්ගම්බස් පාරුග රයිතුනා තිවේ සරෝකාරා අදි මිරට පුරයම ජීල රංගල පාගති දවස්තක මෝදම විකවන්සිලු අදි ලබ්දිවඩීසින් පුරයමග පුරියා මසකත පුරන් අරුම පරම අදුමෙක්ග වරම මක්සද ගරුමනිකුමැනිකි විකම අරගනුමෙන් උඩකොන්ම ස්වාත කරනු ජයන අදිය ගිතුර අම කවුන්සිල් මෙම්බර් වුණා WDC පහත කරන ජයන අරෝම වර මුරාලි කවුන්සිල වර මුරාලි WDC එන්නේ මා ඉදාරි මේ පොන්නා මොන මොසස් අත පොල ගාලුම ගා මාද කින් අමාද කන් අද අරෝම නිකුවන් මෙති
1: වර බොඩ ශුක්‍රියා නගේ තෝල්ගුන් මෙන්න වගුත් කොල දෙවි ති
0: ආද වර බොඩ ශුක්‍රියා මේ පොරොන් මේ සලවම් වෙන්න මේ මේ ප්‍රෝග්‍රෑම් ක බෑරි වෙ මිහා ගින සුවායතක මේ අලුමෙන්න මතිකොප්ප අදි මිස්වාදකන් අලුමෙන්න තිපරාදා ගුලගෙන් මේ වරක් ගෙන කන්දකට මිහාරවාලේ සාල් පොද්දේප මේ කමකීම යගේ නොබස් රාජ්‍ය ගෙන බයත ඔබ සමාන මේ ප්‍රෝග්‍රෑම් බද්දව පරත්තක අදි ආඩු නිලේ පරත්තක මේ හැම යගෙන් වස් බාරට කවුන්සිල් ඒකොරව වුරිජා මසකෙත්ත කිවර ක්ලාස් පේරෙන්ට අදි රයිතුන දාබය මම්පා දිවෙන කොට මසකෙ පුරා කවුන්සිල් එක ගොතුග පෙණිගෙන් දියුමකි අලුමෙන්ගේ එමෙ පොඩන් එදේනෙක එයිම මි පුරුෂ දෙවි කමට්ටක පරම්පර නාතිදාක ශාලුමෙන් කවුන්සිල් ගනමුකට අප්ඩේට් වෙනවා කියලා දන්නවා.
1: ශුක්‍රියංගේ තෝ

0: ගඩින් හතුරුගඩ සාලිසස් මිනට් මේ දිවෙහි රාජ්‍ය ගරු දෙඟල් මේ කුරිය දානි කුඩ කුදින්ගේ බගීචා මේ ප්‍රෝග්‍රෑම් අයක මේ මියදු හෙඳුනු දෙහික දිසුම් මිනටක අරුමෙන් ගෙනස් තින් ප්‍රෝග්‍රෑම් එක
1: කුඩ කුදින්ගේ බගීචා

0: කණි දිවේ රාජ්‍යගඩු
1: බස්වා
2: එංහා 4041 kHz medium wave අති 89 MHz FM band
3: හමේ කණි දිවේ රාජ්‍යගඩු
2: ඉන්තිසාර කොල්ලවා
1: බස්වා
4: බස් බහිමි හුන් හදා එච්ච බලගනුනේ තෙදේ අස්තා අස්තා ගුතුරතුකේ ඒ එච්චකේ හම ඉංගම
5: එම්මේ සීදාවගෙන් බා තෙදු මගුක සාබිත වෙ හුරුම
6: ඉස්ලාම් දීනුගේ අකීතා වරුකද කුරුම
5: දෙතුනියගේ හයයි පාච්ච වෙරි කුරුම
6: ඉස්ලාම් දීනුගේ කංකමා ගුලේ ගතුන් දීනී ඉල්ම් වෙරින්නා සුවා කුරවා

0: එත්තන අනිතන කුණු ගෙන්දමගෙස් මෙහා ලැබ බලංචියගේ රක්කාතිරි කමායකු ගෙන්දවැන කොතෙස් මිබුණි ඒ ගෙන්දෑරුග එයන් ආමුන්න එවස් ොඳකුදේ නවාන කොතන් හද
1: එහෙම විය සතරියෙන් හෝද
0: සතරයෙන් හෝදියස් ෆොට්ටෙන් හෝදෙස් එගොත පුරම්වාට එහෙන් වුණි ගානුනා ගවයදා හිදාප එකන් එපුරවෙන
1: තිකන්ගේ එකමකු හාද හර දෙකේ
0: හරද දියස් ගානුනා ගවයද තබාවංජයෙන් මිමුණි ගොත නුන එක නොකුරා
2: ಿವಿರಾಜ್ಯ ತಿಮಾವೆಟ್ಟಕ್ಕಿ ಅನ್ನಂಗು ಜೀವತಕ ಹಮೆಯ ಹೆವಗೊತುಗ ದಮಹಟ್ಟಾದೇನ್ ಜೆಹೆ ಅಘೋರಿ ತರಿಕೆ ಮೀ ಅಳ್ಗನ್ ಮೆಂಗ್ ಎಮ್ಮೆಂಗೆ ಮಚ್ಚ ಕಾನೂನು ಲಾಜಿಂ ಪುರಾ ಕಮೆ
3: ಅಂಹೆನುನ್ನ ಅಂಹೆನ್ ಕುದಿನ್ನ ಅನಿಯಾಯ ಲಿಬಿದಾನೆ ಕಮುಗೆ ಬಿರುವೆರಿ ಕಮು ಎಕ್ಕಿ ಬಾವೆವುಮು ಎಮಿಯುಂಗೆ ಆಯಿಲ ಅದಿ ಮುಷ್ತಮೋಗೆ ಕುರಿಯರು ಮಾ ತರಗ್ಗಿಯ ಮಾನ ಹೊರಿ ಮಸಿ ಕೆತ್ತಕ್ಕೆ ಕುರುಮುಗೆ ಫುರ್ಸತ್

0: කීරිතෙ කොරුවානකී එම්මෙ මතිවරි ෆොයි
1: එපතු ගවා බයෙන් ආයත්තක සූරැත්ත බාබාලෙවි තපාත් හාදිසාතක සබප්තක ගොඩකි
0: එ හාදිසාතක සබප්ත එහුන් තෙරිනා හමේ ගෙනස්ටනි
1: සබබුන් නොසූල්
0: ආදිත දොහුගෙ හිඳුණු දිහකට තිරිහුන්
1: රිපීට් හොම දොහුගෙ දිහකට තිරිහුන් අදි හොනිර දොහුගෙ මෙන්දරු එකෙ ජහයර
0: හම එකනි දිවෙහි රාජ්‍යයේ ගඩු
1: එංහා 4349 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි අඩ්ඩිහිනුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර කොල්ලපා

0: ബിസ്മില്ലാഹിർ റഹ്മാനിർ റഹീം. അസ്സലാമു അലൈക്കും. ദുണികളിക മുളിങ്ങ പ്രോഗ്രാം ടിവി ബല്ലമതി ഹാമിയാക്കിക റേഡിയോങ്ങളുടെ സുംഗിന്ദ വാ ഹുരിഹ ഫറാത മർഹബാ തണ്ണവ കളികമി പ്രോഗ്രാമാക്കി കത്തിബ ഫണാമി ബദൽ കൊല്ലി അഹ്മ ഷാഫി മി പ്രോഗ്രാമാക്കി മി ഏരിക ബണ ലോഗമി മഷം ഫഹ കൊലവെ മുഹിമ കാക്കും ഗമച്ച ബലാല ഹൾമ തയ്യാർ കൊങ്ങസ്തെ ഹാസ പ്രോഗ്രാമെ കൊമ്മെതുക പ്രോഗ്രാം കാസ്തെ ബെഫണ ഹിസാബ തഫാതു കേക മൗലൂമാത ഹിസ്സ കൊല്ലാറുക മെതുക പ്രോഗ്രാം കാമി ബലാല മൗലൂക്കി ഇത്യോപ്യായ എരിട്രിയാകെ കൊമ്മെ സർഹദി ഹംഗുരാമേക്ക വെഗിൻ ദാണകമുഗെ ഹെബ്ബീരു മിഹാർമിവണി ഹീവെ ഫെഹേമ മികമാകുളെ മുഹിം മൗലൂമാത കേതി ബെഫ്ന ഹിസാബ ഗേണസ്തേന അളുഗുൺമെങ്കി എനലിസ്റ്റ് ഇബ്രാഹിം നാസിം മെതിർക്കോ നാസിം പ്രോഗ്രാമ വരപ്പുട മർഹബ ഏത ഇത്യോപ്യായ എട്രിയാകെ ദിമിതുഗ ജഗിങ്ങുളെ ഡിപ്ലോമാറ്റിക് മസാലത്തക്കെ ഇത്ര ഹൂണു മുന്താതെ മികമുഗെ തിരേ സർഹദി ഫെംവറുഗെ ബൊഡു ഹംഗുരാമെ ഫെഷ്കിൻ ദാണകമുഗെ ബീരു ഹീവെ ഫവ മസാല അളുൺമെന നോണി മി വാഹക തളമെന മി ദക്കാലുവണി തളമുഗ സുവാലക്കി ഇത്യോപ്യാകെ എതിരേഗ മിഹാർമിവണി ഹംഗുരാമ വരബൊഡ മി ഫെഷിഗെ ഗൊസ്സ അധിഹ മിയാരുഗ മിഖം സർഹദ്ദി ഗൗംതോഗെ തെരെ മിഖം ഫെത്രുഗെ ദ്യുമുഗെ നുരക്കൗതി കി ഹാമ മിവർഗ തളമുഗെ ഫതമ സുവാലക്കി
1: ഹോഗണ ഓഫ് അഫ്രിക്കാനമകത്യോന സർഹദ്ദുഗ ഹിംഗമുന്ദ ഇതക്കെ ബാവർ മസലതാവുഗ തെരെ മിഹാർമിയതി ഇത്യോപ്യായ എരിട്രിയ ദെമെദു വര മസല ഹൂണുവാഗ ദിമായഫ മിഫഹകം ആസ് മിദെമെദുഗ മസലത ഗോസ്വാഞ്ജിഹുന സാബകതുഗ ഫാഹകുരേഗൻ ഗോസ്വാണി ദേഗാമുഗെ എതിരേഗ സിംഗമുന്ന തഫാതേക്കി ദാഖിലി മസലതാവുഗ തെരിയ എഗ്ഗൗമും അതി അണിഗ്ഗൗമും വെസ് വണ്ണമുന്ദാതീവേ മികമുഗെ തെരേഗ ഉഫതികെ ഗൊസ്വൈ നുതനസ് കമാ ഹിംഹം ജിഹും ഫുളാഗെ ഗൊസ് ദേഗാമുഗെ ദിമെതുഗ ഡിപ്ലോമാറ്റിക് ഗുളുമ മിഹാർമിയതി വരബ്ബട ബുരു അരാഗെ ഗൊസ്വ മിഹാർദൻ ഗ്യാഗണകം ഹിംഹമ ഡിപ്ലോമാറ്റിക് ഗുളും ഖെണ്ടിഫേ മിയതി ബുണവേ ഹിസാബ മിയതി ഇത്യോപ്യായ എരിട്രിയ ദിമെതു മസല വരബ്ബട ഹൂണുവെഗെ ഗൊസ്വ മികങ്കം മിഹാർ മിഹിംഗമുന്ദാ ഗൊത്തേക്കമുഗ മിവണി എം എഫ് പ്രഥമ ഇത്യോപ്യാഗ ഫറാത്തും ഡിപ്ലോമാറ്റിക് ഫിയോളത്തങ് എളികമുഗ വണി അഡിസബാബാഗ ഹുണ്ണ എരിട്രിയാഗ എംബസിഗ തിബി മോസഫും ഗത്തെരേ ഗ്യാഗണക ദിഹ മോസഫും ഫോണുവാഗെ എഹെങ്കമും ഏക റദ്ദുഗ എരിട്രിയാഗ ഫറാത്തും മെസ് ഒത്തി ഹമ എഫിയോൾ മിഹാർ അളാഫ അസ്മാരാഗ ഹമ ഇത്യോപ്യാഗ എംബസിഗ തിബി എത്തക്കെ ബാർ ഡിപ്ലോമാറ്റും മെസ്സമ ഫോണുവാലാഫ വയറുഗ ഹമ എളി ഫിയോളക്ക റദ്ദുഗ ഫിയോളെ അളാഫ വാതീവേ മീ വര ബൊഡ് മസ്ലെ ഗൊത്തുഗ ഫാഹാ കുരേഗിൻ എബദെ അതി മിമസ്ല മികത മി ഫെമ്മതി വാ മി ജെഹുണു ഇതിയ ഫാഹാ കുരേ ഫദാൻ ഹമ ഇത്യോപ്യാഗ എതിരേഗ ദാഖിലി ഹംഗുറാമെ മികത ഹിംഗമു അന്നാതീവേ മസ്ലാഗ തെരേൻ എരിട്രിയ വണ്ണമുന്ദാക്കം ഗതുമത് ഇത്യോപ്യാഗ ഫറാതും കൊഫക്കം വണി ഫാഹാ കുരേ ഗംഗോസ് ഫാ ദെൻ എഹനമൈസ് ഗിന ദുവസ്തക ഗജാമത് കു തിബ്ബെ ദെബേ ഫ്രും ദെഗാമു ഗവസ് ജാമത് കു മി തിബ്ബെ വി എഗതും ഇത്യോപ്യാഗ ജാമത് ഗാബി അഹമ്മദ് ഹുണ്ണേ യുറുഗ ഇസാസ് അഫ്രവക്കി എരിട്രിയാഗ ജാമത് ഫുർവ മുന്ദാത അഹമ ഇതക്ക ജമാം ഫായത് വെഗെങ് ഗോസ്വ മിഹാർ മി വണി ദെ മിഹാർ കങ്കം എഗതും കുരിന്ദ ഫറാത് കു ദെമതുഗ ഗായം കുരവണു ഡിപ്ലോമാറ്റിക് ഗുളും ഗുളുമാ എഫ് എം വരം മിഹാർ ഗുളും തക് നേതി ഹീനർവ മുങ്കസ് മിഹാർ ദെ ഗ്യാഗണക്ക ഗുളും കെണിഗെ മിതിയ ദിയുമുഗ തെരേ മീ കീവഗെ ഹിംഗമുന്തിയ കമെത്ത ഗുണവേറുഗ മികമുഗ ഫഹത്തുഗ അതി എഹെനിഹെമെസ് കങ്കം ഫാഹ കുരുവിതും മിദാതി ഫാഹകും ഇത്യോപ്യാഗ വെരിഡങ് അഡിസ് എബാബാഗ ഡിഫൻസ് മിനിസ്ട്രി അഗാതുഗ വണി വര ബാറുഗത ദേ ഗോമെ ഗോവാഫ ദെ മീ കീവ് ഹിംഗാദിയ കമെത്തോ അതി മീ ടെററിസ്റ്റ് ഹമാദായക്കമുഗ ഇത്യോപ്യാഗ ഫറാതും ഗുണമുന്ദായറു മികമുഗെ അതെ എരിട്രിയാഗ കിബാഗ വെദാണേക്കമുഗ തുഹമത്തക്കെ വെസ്വണി കൊഫ ദെ അതി ഹമ ഗുണാണ്ടവാണ് ഇത്യോപ്യാഗ എതിരേഗ ഹിംഗമുഗ ബദേ ടീഗ്രെ പീപ്പിൾസ് ലിബറേഷൻ ഫ്രണ്ട് നമുക്ക് ക്യൂണു ജമാഅത്തും ടി പി എൽ എഫ് ജമാഅത്തും ഹമ ഹംഗുറാം കുറമും മിയോഗത്തോയി സർക്കാർ വട്ടാതി മട്ടക്ക ഏകമുഗ തെരിയ വെസ് എരിട്രിയായും വരബോട വധേ എഹി തെരിക്കാൻ ടി പി എൽ എഫ് ഫോർ കൊദ് മുന്താക്കമുഗ തുഹമത് വണി ഇത്യോപ്യാഗ് ഫറാത്തും വരബോട ജസ്സാഫ അതി മീതി ഇത്രും അതി എഹെങ്കമെ സ്വാഹാക്കുറേങ്ങെ ബദേ എയ് എരിട്രിയാഗ തെരേഗ ഹത്യാരിഫ് ജമാഅത്തക്കെ വാക്കമ ബുണുവേറു ജമാഅത്തക്ക ഫണ്ട് കുറമാ എഹി തെരിക്കം ഫോർ കൊദ്ദിനുമുഗെ കങ്കം ഇത്യോപ്യാഗ് ഫറാത്തും കുറാക്കമുഗ തുഹമത് വേ എരിട്രിയാഗ ഫറാത്തും കൊഫ മിഹിം മികം ഒത്തുമും മി ദെമെതുഗ മിഹാർ മിയതി വരബൊട ഗുളുന്ത ഗോസ്വെഗെ ഗൊസ്വാ അതി ദെന്തിയ ഫാഹാ കുറെ ഫദാങ് ഹാ മികമുഗ ഫഹറുഗ കങ്ങാ ഫാണ് ഗൊതെക്കമുഗ തഫാത് എക്കിക്ക് ഫറാത്തകും ഏക തെരേഗ അൽ ജസീരാഗ് മുറാസിലും മെസ് ഭയങ്കുറം ബഗെന്തേ ಮಿಹಾರ ಹಿಂಗಮ್ದಾ ಕಂಕಮ್ಗೆ ಮಸಲ ಮಿದಿಗಮ್ಗೆ ಬಾರ್ಡರ್ ಬೇರ ಬಂಡಮ್ಗೆ ಹಿಂಗ ಜಿಕಮ್ಗೆ ವಾಣಮ ಸರಹದಿ ಫೆಮರ್ಗೆ ಹಿಂಗಾ ಫಾಣೆ ವರ ಬೋಡ ಹಂಗುರಾಮೆ ಮಿದೆ ಮೆದುಗೆ ಹಿಂಗಾ ಫಾಣೆ ಕಮ್ಗ ಮೀ ಹಮೈ ಕಣಿ ಎಮ್ಮೆ ದಿಗಮ್ಗೆ ದೆಮೆದುಗ ಹಿಂಗ ಮುಂದ ಮಸಲೆ ಕಮ್ಗ ನಿಮ್ಮ ನುದೇವೆ ಹಿಸಾಬ ಮಿಹಾರ ವರಗಿನ ಕಂಕಂಗ ಹೊಸ ವಾ ಕಮಶಾಮಿ ಮಸಲಾಗೆ ತೆರೆಯಂಗ್ ಇತಕ್ಕೆ ಬ್ಯಾರು ಗೌಮತ ವಣಮಕಿ ಏ ಫಹಾರುಗ ವಿಗೆ ಹಿಂಗಾ ದಾಣೆ ಗೊತ್ತೆ ಕಮ್ಗ ಬುಣವೆ ತೀವೆ ಮೀ ಕಮ್ಗೆ ಹಾಸುಮ ಕಂಬಡುವಂ ಸರಹದಿ ಫೆಮ್ಮರುಗ ಇತಿರುವೆ ಗೆಂಗೋಸ್ವ ಮೀ
0: ತಫಸೀಲ್ ಗೊತ್ತಿ ಕತಿ ಮೌಲು ಮಾತಿ ಹಿಸ್ಸಾ ಕೋಲ್ ಯದಿ ಹಾಮಿಯಾಕಿಗೆ ಇಥೋಪಿಯಾಯ ಮಿಸ್ಟ್ರಾ ಸೂದರ್ಣ ಅದಮೆದು ಒಣ ಗುಳುಂತ ಗೋಸ್ ವೆಗೆ ಗೊಸ ವಾಹಕತ ವರ್ಬುಡ ಹಂ ಫಿಮ್ ಫಿಮ್ಮಣಿ ಕೊಬಾತು ಫಹತುಗ ವಾಬುಡತಿ ಮಸ್ಸಾಲ್ ತಗೆ
1: ಇಥಿಯೋಪಿಯಾ ಮೆದು ಮಸ್ಸಲ್ ತಂಗೆ ಬಹುವೇ ಮಿಸ್ರಾ ದೆಮೆದು ಸದಿ ಸುಧಾನ ದೆಮೆದು ಸ್ಮಿಹಾರ ಮೆತಿ ಮಸ್ಸಲ್ ತಂಗ ಹಮ ಹೂಣು ಗೆಂಗೊ ಸ್ವೈ ದೆ ಮಿ ಕಮ್ಗೆ ಬ್ಯಾರ ಸವತ ಫಾಹ ಕುರೆಂಗ ಬದೆ ಮಿ ಕಂಕಮ್ ಹಿಂಗ ಮುಂಗ ಅಂಡ ಗೊತ ಬಜಾರ ಮಿ ಫಹ ಡಿಪ್ಲೊಮ್ಯಾಟಿಕ್ ದಾಯರಾಗ ಕಮ್ ಮಿ ಹಿಂಗಾ ದಿಯ ಗೊತ ಬಜಾ ಕಮ್ ಗ ವಾಣ ಮವೇಸ್ ಎಗ ತುಮ್ ಮಿಸ್ರಾ ಇಥಿಯೋಪಿಯಾ ದೆಮೆದು ಮಿಯ ಡಿಪ್ಲೊಮ್ಯಾಟಿಕ್ ಗುಳು ಸ್ಮಿಹಾರ ಮೆತಿ ವರ ಬೊಡಂ ಹೀನರ್ ವೆ ಗೆಂಗೊ ಸ್ವ ಗುಳು ಕೆಣಿಗೆಂಗೊ ಸ್ವ ನುಯಿ ಕಮ್ ಗವಿಯಸ್ ಮಿ ಕಮ್ ಗ ವರ ಬೊಡತಿ ಮಸ್ಸಲ್ ತ ವೇ ಫಾಹ ಕುರೆ ಗೆಂಗೊ ಸ್ವ ಎಗ ತುಮ್ ಇಥಿಯೋಪಿಯಾ ಫರಾತು ಮಣಿ ಎಡಿಸ ಬಾಬಾ ಗುಂಡ ಮಿಸ್ರು ಎಂಬಸಿಗೆ ಇಸ್ ಮೋಜಿಫಗ್ ಫೋನ್ವಾಲಾಫ ಸಾಲಿಸ ಗಡಿಯರುಗ ತೆರೆಯಗೆ ಏನ ಇಥಿಯೋಪಿಯಾ ಬೇರದ್ದಾಂಗ ಅಂಗ ಇಗೊತ್ತಂಗ ಅಮಲ್ ಕೊಫ ವಾಯರುಗ ಮಿ ಕಮ್ಗೆ ಫಾಹ ಕೊರೆಂಗೆ ಬದೆ ಮಿಸ್ರುಗೆ ಗಾಹಿರಾಗ ಹುಣ್ಣ ಇಥಿಯೋಪಿಯಾಗ ಎಂಬಸಿ ಎಂಬಸ್ ಎಂ ಮೋಜಿಫಗ್ ಮಿಹಾರ್ ಮಿಸ್ರುಗ ಫರಾತು ಎಡಿ ರದ್ದುಫಿಯೊಳಗ ಫೋನ್ವಾಲಾಫ ವಾಕಂಗ್ ದೆ ಮಿಹಾ ಹಿಸಾಬ ಕಂಕ ಮ್ಯಾರು ಹಮೈಕನ್ ಮಿಸ್ರಾ ಇಥಿಯೋಪಿಯಾ ದೆಮೆದು ಮಿಯ ಮಸಲೆ ಬಲಾಕಂ ಗವಾನಸ್ ಮಿ ಮಸಲೆ ಬದೆ ವರ ದುರ ದೆಮಿಗೆ ಎಗೊತ್ತು ಗ್ರ್ಯಾಂಡ್ ಇಥಿಯೋಪಿಯನ್ ರೈನೆಸೆನ್ಸ್ ಡ್ಯಾಮ್ಗೆ ನಮಗೆ ಬಿನಾಕುರಿ ಮಿಸ್ರುಗ ನೀಲಕೋರ್ ಫೆಷ ಹಿಸಾಬ್ಗ ಇಥಿಯೋಪಿಯಾ ಫೆರಿಗೆ ಅಣ್ಣ ಹಿಸಾಬ್ಗ ಬಿನಾಕುರಿ ಡ್ಯಾಮ್ಗೆ ಮಸಲ ವೆಸ್ ವಣಿ ಮೀಗೆ ಹರ್ತಕ್ಕೆ ಕುರಿಂಗ್ ಹಮ ಫೆಮ್ಮತಿವಿಗೆ ಗೊಸ್ಸೆ ಮಸಲ ಅದಿವಸ್ ನಿಮ್ಮ ಕಣ್ಣ ಅನ್ನಯರುಗ ಮಿಸ್ರುಗ ಫಲಾತು ಇಥಿಯೋಪಿಯಾ ಮೆದು ಜಸಂದ ವರ ಬೊಡು ಮಸಲೆ ಗೊತ್ತು ಗಮ್ಯೋತಿ ಎಗೊತ್ತ ಡ್ಯಾಮ್ ಬಿನಾ ಕೊರುಮು ಮಿಸ್ರ ನೀಲ ಕೋರು ಲಿಬೆಂ ವಾ ಫೆಂಗ್ ಲಿಬಿ ಹಿಂಗಾದಾಣೆ ಕಮುಗ ಅದಿ ಎಗೊತ್ತ ಕಂಗ್ ಹಿಂಗಾಫಿ ಕಮ್ಗ ವಾಣ ಮಿಸ್ರುಗೆ ದಂಡುವರಿ ಕಂಗ್ ಹುಟ್ಟಿಗೆ ಹಿಂಗಾದಾಣೆ ಅದು ಮಿಸ್ರುಗ ದೇಮಿಯೋತು ಮಕ್ಕಿ ನೀಲ ಕೋರು ಕಮ್ಗ ಬುಣವೇರುಗ ಮಿ ಫೆನಬ್ಬುರು ಅರವಂಗ್ ಇಥಿಯೋಪಿಯಾಂಗ್ ಕುರ ಕಮೆ ಕಮ್ಗ ಫಾಹಕೊ ಬ್ಯಾಂಕ್ ಆಫ್ ವೇ ಮಿ ಬುಣಾ ಡ್ಯಾಮ್ ಬಿನಾ ಕೊರು ಮೀ ದೆ ಮಿ ವರ ಬೋಡು ಡ್ಯಾಮ್ ಕಮ್ಗ ವಾಯರುಗ ಮಿ ಡ್ಯಾಮ್ ಹಿಮಿನೇ ಸರಹದ್ದುಗ ಬೋಡು ರಿಸರ್ವಾಯ ಫೆಂಗಳ ಮೀಗೆ ತಿಂಗಹರಿಂಗ ಅದುವಸ್ಕುರಿ ಫುರಾಲು ಮುಂಗ ಮಸಕ್ಕೆ ವಣಿ ಇಥಿಯೋಪಿಯಾಗ ಫರಾತು ಕುರಿ ಗೆಂಗೊಸ್ವ ಬುಣವೇಗತು ಇಂಗ್ರೇಸ್ ವಿಧಾತು ಲಂಡನ ಇವರ್ಗೆ ಬಡ ರೆಸರ್ವಾಯ ಬಿನಾ ಕೊಗ್ಗೆ ರೆಸರ್ವಾಯ ಫೆಂಗಳ ಫುರಾದ್ ಮಟ್ಟಕ ಗ್ಯಾಗಣಕ ಫಸಹರ ದಿಹಾಹರಾದಿ ಮೆದುಗ ಮುದ್ದತೆ ಹೇದವಾಣಿಕ ಬುಣವೇರುಗ ಡ್ಯಾಮ್ ಫಿಲ್ಕುರಂ ಫೆಷಮಾ ಗುಳಿಗೆ ಮಿಸ್ರುಗೆ ಫರಾತು ಬೇ ವರಬ್ಬಡ ಮಸ್ಸಲ್ ಜಸ್ಸ ಫಾದಿ ಮಿಸ್ರು ಮಿಸ್ರುಗೆ ಫೈಟ್ ಅಜೆಟ್ ಮತಿಂದ ಬರ್ತ ಫೋನ್ವಾ ಮಿ ಡ್ಯಾಮ್ ಗೊವ್ವಾದಂ ಫಹ ಫಹಕ ಉದಾಣಿಕ ವೆಸ್ ಬುಣವೇ ಮಿಸ್ರುಗೆ ಫರಾತು ಇಂಜಾರ್ ದೀಫ ದೆ ಮಿಹಾದು ಕಂಕಂ ಒಂಗಿರುಗ ಹಮ ಸೂದಾನ ವೆಸ್ ಮಿದಣಿ ಬ್ಲೂ ನೈಲ್ ನೀಲ ಕೋರುಗ ಮಿ ಗೋಫಿಂಗ್ ಲಿಬೆ ಮುಂದ ಫೆಂಗ್ ಸೂದಾನ್ಗ ಹೊರತು ಮವ್ವೆಸ್ ಹಮ ನುದಿವಿಗೆ ಹಿಂಗಾದಾನಿ ಕಮ ಗಬ್ಬಿರು ಹೀ ವೆಗೆಂಗ್ ಎಹೆ ಕಮ ಸೂದಾನ್ಗ ಫರಾತು ವೆಸ್ ಮಿ ಮಸಲಾಗ ಎಬುವೇ ಇಥಿಯೋಪಿಯಾ ಮಿದು ಏರು ವೆಸ್ ಮಸಲ ತೆಜಸ್ ಫಾ ಮಿ ಮಸಲ ತಂಗ ಅದಿ ವೆಸ್ ನಿಮ್ಮ ಕಣ್ಣಾಣ್ಯರು ಮಿಹಾರ್ ಮಿಹಿಂಗ ಮುಂದ ಕಂಕಮ್ಗ ಅದಿ ಫಾಹ ಕೊರವೆ ಎಹೆ ಕಮ ವೆಸ್ ಮಿಹಾರ್ ಮಿಯೋನಿ ಫೆಂ ಮತಿವಿಗೆ ಹೆಂಗೋ ಸ್ವೇಗತು ಹೆಂಗೆ ಒಡಾಣವಾಣಿ ಸೌದಾನ್ಗೆ ತೆರೆಗೆ ಬದೇ ವರ ವರ್ಗ ದಾಖಲಿ ಹಂಗುರಾಮೆ ಹಿಂಗಮು ಸಿಫಾಂಗೆ ವೆರಿಯ ಆದಿ ಸರ್ಕಾರಗ ಸ್ವೆರಿಯ ಅಬ್ದುಲ್ ಫತ್ತಹ ಬುರ್ಹಾನ್ ಆದಿಕೊಳ ಆರ್ ಎಸ್ ಎಫ್ ನೋತ ರ್ಯಾಪಿಡ್ ಸಪೋರ್ಟ್ ಫೋರ್ಸಸ್ಗೆ ಫರಾತು ಫಟಾಗಿ ಮಿಹಾರ್ ಕುರಿಯ ಗೆಂದ ಹಂಗುರಾಮ್ ನೋತ ಹಮದಾತ ತಕವಾಗಿದೆ ಇಥಿಯೋಪಿಯಾ ಮಸಕ್ಕೆ ಕುರ ಮುಂದ ಕಮ ವೆಸ್ ಭಯಾಂಕೋ ಸೌದಾನ್ಗೆ ಫರಾತು ವೇ ಮಸಲ್ ಜಸ್ ಫದೆಂಗ್ ಮೀ ಕಮ್ಗ ನಮಸ್ ಇಥಿಯೋಪಿಯಾಗ ಫರಾತು ಇಥಿಯೋಪಿಯಾಗೆ ಸಿಫಾಂಗೆ ಮೆ ಮತಿ ವೆರಿಯಾ ಬಿರ್ಹನು ಜೂಲಾ ಮಿಕಮಾಗುಳೆ ಗೊತ್ತು ವಾಹಕ ದಕ್ಕಮೈನ ಭಯಾಂಕುರ ಬಾಹ ವಣಿ ಮಿಹಿಂಗ ಮುಂದ ಕಂಕಮ್ ಗೆ ತೆರಿಯ ಟಿ ಪಿ ಎಲ್ ಎಫ್ ಇಥಿಯೋಪಿಯಾಗ ಮಿ ಹಂಗುರಾಮ್ ಕೊರ ಮುಂದ ಟಿ ಪಿ ಎಫ್ ಎಲ್ಲ ವಾಗಿ ವರಮು ಸೂದಾನ್ಗ ಫರಾತುಂಗೆ ಬದ ಕಮುಗ ಹೆಂಕಮ್ ಸೂದಾನ್ಗ ಸರ್ಕಾರ ಮೆದು ಸ್ಮಿಹಾರ್ ಮಿಯತಿ ಇಥಿಯೋಪಿಯಾ ಮೆದು ಮಸಲ್ ತಂ ಹೂಣು ವಾಗ ದಿಮಾಯಫ ಮಿ ಮಸಲಾಗ ಸಾಬು ಹೆಂಕಮ್ ಸರಹದ್ದಿ ಫೆಂಬರುಗ ಹಿಂಗಮು ಅಣ್ಣ ವರ ಬೊಡತಿ ಮಸಲ್ ತಗೆ ಗೊತ್ತು ಫಾಹ ಕುರಿವಿಗೆ ಹೆಂಗೋಸ್ವಾಮಿಯತಿ ಮಿಹಾರು ಡಿಪ್ಲೊಮ್ಯಾಟಿಕ್ ಗುಳು ತಂಗ್ ಹೀನರು ಅಮುಂಗ್ ಅದಿ ಕೆಣೆ ಮುಂದ ಹಿಸಾಬಂಗ್ ಹಮ ಹುರಿಹಾ ಕಮೆ ಎತಕ್ಕೆ ಬ್ಯಾರು ಗೌಮ್ ತಕ್ಕ ಮೆದುಗ ಗೋಸ್ವಾಣೆ ಹೀವ ಹಿಸಾಬ ಕಂಕಂಗ್ ಗೋಸ್ವಾ ವಾತಿ
0: ති ඇතිපයාගේ මේ උතුරග මිහර මෙහ මුද හගුරාමෑගේ සබ හලතු සිපකර වැනි කොගොතකොත අදිහ මියකිග තවර ගෙන බැ කුපතමද ස්වාලම මිකුරමතු ලුන්ත හසකොත ඇග ඉතිෝපයාගේ සරහද්දී ඉමුගේ බේර එවසරක ෆෙතුරුගේ හිගෑ දානත.
1: ඉතිෝපයායින් බේරම් මස්සල ෆෙතුරිජ්ජිකම ගවානම එවගෙන් දාන වල බොන මස්ලෙක හෝන ෆෆ්‍රිකාගේ හිමනේහ ගමත ඒ තෙරේ රිස්ට්‍රියය සෝමාලියය ඉතිෝපයා අධි ජිබෝතී නගාපා මිසරහදුගේ ඉම්වගෙන්වා මිසුරා සූදාන අදී කෙන්යායා යෝගෙන්ඩා පද ගමතහක තෙරෙවස් මස්සලත වර බොඩ ෆෙතුරුගේ හිංගාදාන හිකම මිකමග තපාතයකිගේ දිරාසා කුරා පරාතකුන් එකතුන් ලන්ඩන් චටම් හසු පරාතුන් වෙස් වාහක දෙක ස් පරාත මිකම බයංකරවා වේ මුලි මසල මහාරමය ති සරහදදි ෙම්වර්ග බොඩ හගුරාමේ ෆ්‍රිෂිගෙන් හිංගාදාන හිසාබ කංකන් ගොස්ව කම ගදෙන් ඉතිෝපයා උතුරග මහාරමි කංකන් හිඟම ගන්න ගොත බයාරු TPL ජමාතුන් එබදේ වර වර්ගදය හගුරාම් කොරමු TPLගේ වරියකං හුරි ගැබ්‍ර මිශෙල් මීන හුන්නවී හගී ගතුගා මේගේ ෆස් හයික හර දුවස් කරින් දෙමින් යාම මස්සලේ වෙ අධි වෙස් දූදෙවා ගොත නූකම ගොස් හකරගෙන් දෑරු මිකමග මිහාර පහකරවිගේ පවාතන් කොළ මී ඉතිෝපයාගේ සරකාර සිෆෑන් කුරියරුන්තකෙන් හෝදමු වදා කමගදී TPL නුවත ටීගේ පීපස් ලිබරේෂන් ෆරන්ටම කොටල් කරා මිහුගේ වෙරිරා මෙකෙලයා හමය මිහාරුම් සරකාරග සිෆෑන් වාසිල් වෙදානයකම වෙස් බුණවිගෙන්ගේ බදේ දෙ එහෙන්නමස් මිහාර හඟුරාම හිඟම මිද මෑගඩු තින් සරහද්‍ය වාකමග වේ එගතුන් TPL දෙකොළ හගුරාම් කුරිය එද්දා අෆර්ගවෙස් මිහාර හමදාත වර වර්ගොදය හිඟ මුන්දා කමග මුණින් ගැබදේ අද අම්හාරාගවස් හමදාත කුරිය එද්දායරුගා මඩමඩුම් ලස්කරීන්ත සරකා සුහැන් ලස්කරීන්ත කුරියර මුන්දාකමග වෙස් වේ අල් ජසිරයාග පරාතුන් රිපෝට් කොප්ද මිකමග අදී ඉදිකොළන් හඟුරාම් කොරමුන්දා පරාතම් අද එක්ක බලිවියෙන් නුම් එහනමස් එමිහුන්ගේ කිවෑගවස් හුරි හිබ්වරුන් හිබ්වරු නේර මිහාර හම සරකාර සිහන්න කුරිමත්ලුම් වර ෆුලාධාරයක් කුරිමත්ලුම් කුරිය ගෙන්ද මසක කොරමුන්දා අරුග මිකමග TPL දෙකොළ හඟුරාම් කොර තපාත එකකි ප්‍රොක්සි ජමාතක ගුරුප්ත සරකාරුන් උපද්දා පවාකම වෙස් බුණවේ අදී බොංගලා මතින්දා පොට බේනු කොක්ගෙන් සරකාර සිහෑනක් කුරේරේන මගතන් හෝදා දෙමුන් දාකම වෙස් එබ බුණවේ එහෙකමුම් හංගුරාම මිහාර මෙවතී වරන් හුණුවා හිසාම හම කංකං ගොස්වාදි මිකමග තෙරයා අස්මාරාගවෙ සරකාරුම් මෙද නෙවී එරිට්‍රියයාගේ සරකාරුම් වන්න මුන්දාකමග තුහමතු වර බොඩන් එපරාතක් කොරවිගෙන් ගොස්ස වාතී මී මිකමග හිමනේ වර බොඩු එම්මසවකමග එබ වේ තපාත් පරාතකුම් පාහගකෝ ඒකංකම් බයංකොත් දීපා.
0: සිද ඉතිපිය ට්‍රිය දම ිහි ල මස්සලව සරුම ජයකරන බලාලන් කොමසරකම මසාතෝගේ වාහක අලුමන කොමසරක දක්කාලවගේ හිගච එනම කොබාතෝ අස්ලු මිජයගෙන් ොල මස්සලයකි.
1: වරක්ගෙන කංකම් මාජීක හිඟා ගොස්සු වාහකමග පාහකුරින් බ දේගතුන් ඒ වඩන්නවාන කන්නේ නවාසයක් වස්රොස් දෙවනාහරු ඉතිෝපයා දෙකොළ එරිට්‍රියක් පරාතුන් මිනිවංකම්ග හංගුරාමය පශාගෙන් වනී කුරියක්ගෙන් ගොස්වදෙන් හංගුරාම එතකින් අහර්තාක දෙමගෙන් ගොස් එම පහුන් අවාසයක මුදිය තිබන හරකි එරිට්‍රයා මිනිවංකං ලිබිගෙන් දිය අහරු ගොතු ගොයින් එරුවස් එදමතුක ගුළුන්තම් මාරගලුවගෙන් ගොස් පෙන් නොවේ ඒගොතුක එතකින් අහර්තානෙක් දෙමිගෙන් ඇස් දෙම් පහකුරින් දිය නවාස්තේක නොහදී අශකුම් දෙහාසුනාහරා දෙමෙද අනෙක්කා මෙ දෙමෙදුග බෝඩ සරහද්දුග වරවර්ගොද කුරිමතුන්තකේ හිඟා හංගුරාම හිඟිකං ගෑගනක දෙහරෙන් හා දෝහගේ මුද්දතා කුරියක් දිය මස්සතන් නිමුමකන්නෑස් එකතුක කුරිය ගොස්වවාකමුග වේ. දෙ එහෙන්නමස් මඩමඩු ගුළුන්ත රඟලවාන් ෆෙහි සාබකම් ගුපාහකුරයගෙන් ගොස්ස වනී ඉතිෝපයාගේ මිහාර බොඩෝසි රාබී අහමදු ජාමත වඩාගෙන් හිසාබංකම් ගොස් පාහකුරයගෙන් ගොස්ව වේ. එයි ඒනයිකි මැංගිස්ටු හෙලි මැරියම්ගේ දුවස්වරුවස් ලෙෆ්ටිෙන් කරනලගේ මගම් අස්කරිය ගදාකුරවි මේ පුලක් වෙෆා අදී ගෞමග එතකෙන් බෑ රයිතුනගේ තායිදු එක්කම බුණවේ අදී මෑගනු දෙදීනකන් නිස්බවා දෙම ෆිරියගේ දරියක වෙෆා එකතුම් තපාත් එකක දීන්තක නස්සුතවක මීහුන් මැදගවෙස් ගුළුන්තක් ගායම කරවේන බේපල කියයාබී අහමතුකමග බෙලිවිගෙන් ගුළුන්ත රඟල් කොරබුණු කමග වේ රිට්‍රියයා දෙමැඳ දෙන් අද මීග පාහකොල ජෙ වර මුොහිම තන් කොළන් එබයින් ඒ TPLගේ පරාතුන් කීවගෙන්තෝ හතියාර හිපා හංගුරාම හංගුරාම් කොරා හිසාබක්කන්කන්දේ බුණවේරුග ඉංගිඩන් නොවානේ හැයිද සෙලාසීගේ දුවස්වරුම් පශාගෙන් හම ගිනා අහර්තකය වන්දෙන් ඉතිෝපයාගේ වෙරිකම්ගේ දායරගේ මෙ නුපුහස බාරු හිංගා වරගෙන කංකන් කොන්ටරෝල් කරම දී ටපල්න් නිස්බෙබ්වා පරාත්තක්කම පහකොරවේ ටීග්‍රියන් නිස්බෙබ්වා තහත් ඒකක මීහුන් එම මති මගාමතව ගතිබගෙන් ඒක තෙරේග ඩිෆෙන්ස් මිනිස්ට්‍රිය අධිහෝ මිනිස්ට්‍රිය එද භාරගත මගාම්තවක අවදුවෙස් තිබේකමග වනී අදේගතුන් ෆිනන්ස් මිනිස්ට්‍රීගේ මිද මිනිස්ට්‍රීත කොටෝල් කරාකම් ගමි වනී අබදුවස් ටීග්‍රේග මිහුන් එහනමස් පහුමීගොතක ඇබි අහමද සාමත වඩාගතම පහොයි දෙමිඳක මස්ස ජෙහි එෆරාතකං ගොයි හයිසියතු ගෙල්ලි වරගෙන ෆරාතකෙන් මගාමුන් දුරකෝ විපදාන්කංකන් හිගම් පෙශමුන් ටීග්‍රේ පීපල්ස් ලිබරේෂන් ෆ්‍රොන්ට් නමග ජමාතෙන් උපද්දා හතියාරු හිෆා සරුකාරා දෙකොළ හංගුණා ප්‍රශිගෙන් දී කමක පහහකරේ වෙන්ගොස් පවති දෙන් එමස්සලත ඒගොත ෆෙෂි ජාගනක දෙහස් වනහර පිරිගෙන් දෙහස් භාවිස් වනහර අදම දෙහර දුවක මුදතන් එහගුරා මහිග මුන්දේ රුග පහක්කරේ ගෙන්දිය එරිට්‍රියයාගේ පරාතුන් එබාරුන් ඒරු දිංකං ටපල් ෆා දෙකොළ හඟුරාම කුරන් අදී සෞත ෆ්‍රිකාග බදුම බවවා එරිට්‍රිය නොහිමනා සුහයාගේ බසම එකුළවාදේ පවාතිවේ එමස්ලයාගේ එරිට්‍රියයාගේ දවර හනිවගෙන් වත නැතිගෙන් දියමුන් එරිට්‍රියයන් වර හිහම ජහුකමග දෙ එහෙනම ඒරු අද ඉතුරු රඟලතන් කොළ වෙස් පාහ කරවිගෙන් දිය ඒයි බොඩවසීරු ඇබි අහමදා එරිට්‍රයාගේ එරිට්‍රයක් සාමත ගොහුන්නෙවි මිෂෙල් ඉසාය අස්සා දෙබේ ෆොන්ගේ මැදුග පාහ කොරවිගෙන් දිය වර ගෑක් ගොළුම ගෑම කොරවිගෙන් දියකං එහෙනම පහුන් ගුළු වර බඩන් අනක හීනරුව දෙබේ ෆොන් මැදුග මස්තෝජයේ හිසාබකංකන් දී ඒකමක පාහ කොරෙන් ගොස් වේ තපාත් ඒකගේ දාහිලී මස්සල් තවග සබුන් අද මිකමක පාහ කොල්ලෙන් ජෙහේ ඉතුරු එත්තන් කොළුමී ඉතිෝපියයාගේ පරාතුන් දවවා කොරමු බදේ ඉතිෝපියයම් වකි එරිටියයක් බිමුගේ වකිපක සරහතෝගේ කොන්ටෝ ලිබිගෙන් කඩාහමයම් බෝඩර් ෆුලා කොරවෙන ගොතෙන් ඔන්නම් වානකම මිහර ඉතිෝපයා මෙති එරිට්‍රිය මිනිමමුග සබුන් හම ලෑන් ලොක් ගෝමකේ බුණාපද ගොතක වර බොඩ බෙදිෆා කඩන් එවෙස් ඇක්සෙස නුවත ෆේබේන මගෙන් නේ ගෝමගේ ගොතුග වෙගෙන් ගොස්ව එහෙන් එකන් ඔතීතීවේ එක්සෝදි කුරියරුම් හෝදුමොට්ටක ඉතිෝපියගේ පරාතුම් බේනුම් වේ එපද මගේ වෙස් හෝදන් ඒදෙන් එහෙනම එරිට්‍රියයන් එහා ගබුල්කම නූකමග පාහකුරෙන් එබදේ දෙන් එයි ඉතිෝපයායින් මසක කොරම් මෙදනී ඒගමගේ ඉක්සෝදු සරහදි ෆෙම්වර්ග ෆුලාකොක් ගෙන් කුරියරුන්ත හෝදන්කමග වාර අදී ඩෑම් විනාකොක්ගෙන් ඉතිෝපයායින් උපදදා කරන්ට සරහදි ෆෙම්වරග ගමතක එක්ස්පෝට් කොගමස් බොඩු ආම්දනය ලිබේ එකකමග උම්මි දෝතුමුන් ඉක්සෝදීගතුන් ඉතිෝපයායන් කුරියද්දා මසක කොරමුන් දාෑරුග එකම වර බඩන් හොරස් අලා ගවමකිමී එරිට්‍රියයාකමග ඉතිෝපයා ගබුන් කුරවේතිීවේ එදමඳුග ගුළුන්තක් ගෝස්වේ එතක බෑර් මස්සලත ෆිම්මතිවිකෙන් ගොස් වනීකමග පාහ කොරවිගෙන් මේ දැනී.
0: ඉතෝපිය ගැවටරි සෝමල්ලයක මස්සත හල්ලකුරුම්ග මිහතන ඉතෝපියෙන් අදකරමුන්ද රෝල සරම ජයකන බලන්න කොපාත අදකරමුන්ද රෝලක කියන බමිකම කුරියදන.
1: එගෝඩන් නවාන ඉතිෝපයාගේ සිෆෑන් සෝමාලිය ගාමනා සුහ බෙලෙටුන් මසක්ක විස් කරම් එබදේ අදී ඇෆ්‍රිකන් යුනියන්ගේ සිෆෑන්මස් එකතුග හරකාතර මුන්දාෑරුග ඉතිෝපයාමස් මිකම්ග දවරෙන් අදාකොර මුන්දාාතිීවේ මිහාරු ඉතිෝපියගේ තෙරේග මිහිග මුන්දා දාහිලි හංගුරාම් ගසබුන් සෝමාදියය එහි තිරිකම් ෆෝර් කොද්දිනුම් වෙස් මේ පහරග හුට්ටිග හිංගාදාන කමක්කමග බුණවේ. අද ෆ්‍රිකන් යුනියන් රාතුන් මිහිගම්ද සුල්හ බදහට ලස්කරීන්න වර බොඩ එහිතරිකං මාලිගතුන් පෝරකොද්ද මුදාකමග වේ ඇමරිකාගේ පරාතුන් එහනවස් මිහාර්මයති ඩිසෙම්බර් මහාහමයා එලස්කරීන් තක දෙන් ඇමරිකාගේ පරාතුන් දෙන් කඩයල් එහි එහිසබු නිම්මාදානකමග බයන් කොප්වා එහකම් මේවස් වගෙන් එබදේ වර බොඩු මස්ලේක අශ්‍යභාව හංගුරාම්වරින්ගේ නුරක්කාතරිකං සෝමාලියගේ තෙරේගේ දුවහ දුහක ඉතුරුව මුන්දාෑරුග රයිස් මහමුද මිහුන්ලවී වර බොඩ හාස්කම ගෙතෙරේග ඒන උම්මීද කරබන එහෙන්නමයිස් ෆන්ඩින් දිවිගෙන් ඇෆ්‍රිකා ගමතවගේ සුදම් බල හට්ටා සිෆෑන් අධිවෙස් සෝමාලියයක් මොගදසු හිමයක් කොදදින මයි පදකංකමග තෙරේග හරකා තෙරවුන් දානයකම මිහාරම ෆොන් සෝමාදියයාග තෙරේග මේ පෙන්මතිවගෙන් දිය තහත එකගේ මස්ල තවග තෙරෙන් පහකුරෙන් බදේ බේදුවන මකක් කියවුණු ප්‍රෝමින්ස්ගේ එමස් වෙරියකං හුන්නවී හසම් මොහමද ලෆ්ත ගරීන් ඒනා එහුන්නේ මගාමුම් රයිස් ශේහ මහමුද් වනි දුරුකුරුවා ෆේදෙන් ගානු නසාසිය ගෙනමුණු බදල්කා ගුලකින් ඒෆියෝල එගොතන් අලන් ජෙහේකමග බයංකොන් ඒගොතන් එනාමල් කොෆේ වනි ඒදෙන් මිකමුග ආදි වරම් මුහිමු තංකොලන් එබෝයින් ඒ සරහද්දී ෆෙම්වරුග මෙබුණා ප්‍රොවින්ෂල් සරකාර තකුම් වෙස් මෑ සරකාරන් එබ්බාර දුන් දිනුමා විපද කංකං මච්චා ගානුන් අසාසි ගොවාදායරුගා අදි මෑ සරකාරම් වෙස් දෙන් හම එහෙනිහින් ප්‍රොවින්ස් තහ ගායම් කුරේ ෆෝන ඔතෝරිටි තක හම එබ්බාරුන් දිනුම ගොවාදායරුග මෙදෙමෙදුගා මේ අලුන් එබ්බාරුන් ත කුරිය ගෙන්දාන ගොතා මෙදු මෙති වරපොඩ ඛියාල් තෆාතුන් තකේ සෝමාලියා ගතේ ෆෙම්මති විගෙන් ගොස් ෆැහෙන් කවුන් මිකම ගෆාහා කුරවෙගෙන් දිය තංකොල මී බේදු නමක කියන ප්‍රොවින්ස් ගේ ෆරාතුන් එතකේ බෑ රයිතු නුකුමෙ ආමිල්ලා තන් හතියාරු නගා මිහාරු හඟුරම් ෆෂා වාකන් අදි මිකංකම් මෑතිර කුරු මට්ටකා මියුගතන් අදි වගුති හල්ලේ ෆෙනිගෙන් දිය කම ගවියස් මිකම ගේ බොයි වර බොඩ හාසුමා කම්බොඩු හම සරහද්දී ෆෙම් වර්ග මිවෙස් හම හොන ෆෙෆ්‍රිකා ගේ හිඟමුන්දා ඉතුරු මස්සලේ ගොතු ගොයින් ඉරුගා මිකම ගා ඉතුරු හාස්කම් වෙරි වෙගෙන් ගොස් වෙමනි ඉතියෝපියා ගේ ෆරාතුන් ෆෝර් කොද්දේ මුන්දා සුල්හා ගේ එහි තෙරිකන් සෝමාලියා ගෙලි ගේ හිඟා දාන තීවේ ඉතියෝපියා මිහාරම යති වර බොඩති දාහලි මසල්තක ගෙතරේක තාශවකින් ගොස්පකම් ගවාතී වේ මී මිකම ගොපදි ෆොයි වර බොඩ ගොංජෙහමක හගී ගතුගා ඉතියෝපියා වෙගෙන් දාන තීවේ එපද එහි තෙරිකම සෝමාලියා ෆෝර් කොන් නුදෙවුන් එයි ෆහරග වෙගෙන් හිඟා දාන ගොතෙක්කම ගවාතී වේ සරහද්දී ෆෙම් වරුග ඉතුරු හාස්කම් වෙරි වෙගෙන් ගොස්වා මී වනි
0: ಒಮ್ಮೆ ಸಿತೋಪಿಯಾಗ ಮಿಹಾರ ಮೇ ಕೂರಿ ಮತ್ತು ಮುಂದೆ ಕೂರಿ ಮತ್ತು ತೊಗೆ ಸಬಬು ಎತ್ತನ ಗತಿ ಬೇರೆ ಅಗಿತ್ತು ವರ ಬೊಡತೆ ಮೀ ಕಂಕ ಮಕ್ಕಳು ಮತ್ತು ಲಾಂಚ್ ಮಾಡ್ಮೇಡ ಮೀ ಕಬೂಲು ಕೊರ್ವಿಂಗ್ ಕಿಣೆ ಬಾರ ಅಗಿತ್ತು ಮಿ ಹಾಲತ್ ಮಿ ಹಿರಿ ಕೊಂಕ ಕಬಾ ಮೇ ಕೂರಿ ಮತ್ತು ಲಾಮ್ ಚಹಿನ ಮ್ಯಾಗಣ ಕೊತಕ್ಕ
1: Doctors Without Borders ge faratum bayan ko fowe mihar mihingam da kankam goterega mihatana de hospital aka gina adate ge mihun saham wegen genei fowa kamuga adi timmana hospital aka 300 ken ha mihun saham wegen gen de fowa kam obeswe mi geterem fortam de hospital ga hataruste ka vihi mihun saham wegen admit kore fowa aruga mihatana maru mihun ge adad sida ko te ge bayan kuran nengun kamuga vyes etake bayar farata maru wegen gosawani kam ගවේ ඩොක්ටර්ස් විතරට් බෝඩර්ස් ගේ ෆරාතුන් එකන් එකත බයං කොෆද මිකමු ගාදි ෆාහා කොලෙන් ජෙහෙ මුහිම තංකොලෙ මී මීගේ කුරින් දෙහස් වනාහරුන් දෙහස් බාවිස් වනාහර ආදි මෙද හිඟා දිය TPL ෆංගුරාමා ගවස් වේ ගෑකනක හලක්ක මීහුන් නාගය කුරාද දක මීහුන් මරු වෙගෙන් ගොස්වා එහෙන් කමු ඉතියෝපියා එක්සෝදී ගොතුන් කුරිය දාම් බදාය අරුග මිකම් ගොයි වර බොඩ ගොංජි හුම එකම මිකම් කම් වෙගෙන් ගබ දේ දාහිලි මසල් තකුන් අදිවස අරාගෙන ෆනවා තීවේ සතේක 10 මිලියන් මීහුන් උලේකම බෙලෙවේ ඉතියෝපියාගේ ආබාධීගේ එතකෙබ් බෑර් බස් බහුම් වාහක දක්කා අදි නසු දකා දීන් තවගේ මීහුන් හිමිනේ එරුගා මි ෆරාතවග මෙදුගා එක ශේන ගුළුමෙක් ගායිම කොග්ගෙන් කුරිය දියුම් මි වනි වර බොඩ ගොංජි හුමගේ ගොතුගා එහෙන් කමු මිහාතුග කංකං ඔයින් එරුගා මිහාර අනිකා ආදම් ෆෙෂණු TPL ෆංගුරාමයාග මස්ලා මී අනෙක්කා ඉතුරු මීහුම් මරුවමුන්දා මෙදුරු වෙදාන සබකම ගවාතීවේ මී වර බොඩ ගොංජිහමකම් මිහාරු මේ සරුකාර වෙස් කුරිමැති වගෙන් දානේ කුරිමැති වගෙන් දානේ වර බොඩ මස්ලේ ගොතුග පාහා කුරෙන් ගබදේ දැන් මෙති මිකමුග සරහද්දී ෆෙම් වරුග ඇෆ්‍රිකන් යුනියන් ග ෆරාතුන් එහි තෙරිකම් ෆෝර් කොද්දිනුම් ඇෆ්‍රිකන් යුනියන් නකි මුලික් බරුග හිඟමුන්දා හුරිහා කමෙන් එෆ්හාරා FM වර එහි තෙරිකම් ෆෝර් කොද්දීගෙන් සලාමතා සුලහ බදහට්ට දීගෙන් එකංකං කොරවේන ෆරාතේ විශ්නුන් ඒ මීගේ කුරින් එතක බෑර් සරහද්දෝගා ඒකේකි ගම්තෝගේ සිෆෑංග සරක තිරිවේ එහි තෙරිකම් ෆෝර් කොද්දී ෆවායර්ග මිහාර මිෆදකංකම බේනුම් වා ගම්ත සහේල්ගේ සරහද්දුග සම ඉතුරු වමුන් දාතිවේ අද හෝන ෆෙෆ්‍රිකාගේ සරහද්දුග සම ඉතුරු ඉතුරු වමුන් දාතිවේ මී ඇෆ්‍රිකන් යුනියන් නවස් කුරිමතුගෙන් ගොස් වොයි වර බොඩ ගොංජෙමක ගොතුග මිකංකම් ෆාහා කුරෙවිගෙන් මී තනි
0: නාසම් වර බඩ ශුක්‍රයෙන් තෝ ප්‍රෝග්‍රෑම වඩන්ත හිස්සා කොල මොල මතටක දුණී කලෙගේ මේ ප්‍රෝග්‍රෑම් කති බෙෆනා හිසා මොලුමත් මි හිසා කොලි ඉතියෝපියා එට්‍රියාගේ කුල්මත්ලු සරහදි හංගුරාමක වෙගෙන් දාණකම ගෙබිර උමි මවුලෝගේ ම චාල්මෙන් උමිද කුරණි තෆසීලේ මුහෙම මොලුමතක හිසා කොලුනකම ප්‍රෝග්‍රෑම් ටීවීන් බෙලිව අධිහා මේකේ රේඩුන් අඩසවි හුරිහා ෆරාතක ශුක්‍ර අදා කරමු මකි වෙලාන් අස්සලාමු අලයිකුම්

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: ඔබ මිහාර් විෆාර් විෂුම්ගේ කන්ත කියයි සබකම් මෙදියේ
3: මිහාර් දෙන් හුරිහකම් මෙනි මොනි කොතල් කන්ත නෝනි එකම ආදානේ රංගල දෙමාද නේංගෙ මෙවලෙ
2: කොංගම මේ බේනුම් මනි
3: බේනුමනි හරින්ද ඩිසයින කපි හරය නම ලෝගෝ නම්බර් ජහව කොතල් හදන්න
2: එහෙම ය දේවල් කොතල් ෆැක්ටරිය
3: කොතල් ෆැක්ටරිය
2: ආ බේනුම් කුලේ කුම් බේනුම් ඩිසයින කන් එතන කොතල් හදා දෙන්නේ
3: සයිස්
2: බේනුම් සයිස් ස්මෝල් මීඩියම් ලාර්ජ් එක්සෙල් ඩබල් එක්සෙල් වෙස්
3: කොන්තත් හුන්නනි
2: කොතල හද ෆැක්ටරි හුන්නනි කියලා ෆුෂියක හෝල්සෙල් කො රීටේල් කො ලිබේ ෆිහාරෙන් හුරේ හුළුමා දෙක
4: කොතල ෆැක්ටරි හොට්ලයින් 7777 සූමෙන් එකෙන් එකෙතිනේ
5: අලුගන් මන්න බොහියවස්සකි හැමක නිතිරුලේ තනක වර මොහිම තනේ ඒ ආයි ලයික් ෆිෂු අදි මුස්තක්බල් වස්මෙ තිබේ ෆ්‍රුන්ගේ හොෆෙන්ත නිමුමා හැම වාසල් කොතෙන් අලුගන් මෙමෙ තිබී තයාරා

කොම්මේ ෆතියාකන් අලිවිලෙනි ආවාහකේ කෑකු කොම්මේ හවීර නිමිගෙන්දනි අදි මුලින් ආවාහකේ කියාදීව කොම්මේ දුහාකුමේ දතුරු කරංජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාහකේ එකමකු එයින් කොම්ම වාහකයකුන් දස්කුරම් වී ආ ෆිලාව හාසිල් කොරම් වී ආ ඉබුරතේ

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: ලිබේ ඒගේ ෆිලාවර්තකු ගතො ෆිලාවර්ත අවන් කොම්මෙන් මේ නොලිබේන ගතො මේ හරිකු මුලින්ය බෙල්ම නැතනන්තු ඒමික පොයින්ට් එක
1: දැන් මේ එහෙමම අල්ගොරිතම් එක බයි මේ හොන්න තංකොල බඩ බඩ හැ හුණුකන් හසස් කරවන්නේ මස් හම මේ කන්ට්‍රෝල් නෝ එක දත තානි බෆර මේ හුණු ගේ දැන්
0: තංකොල අති මේක පොයින්ට් එක ගතො මෙහර මේ hungry man is an angry man bona ingeta banha unko hunna miha ei ruli kadawa miheke sa kangeta ema rodum hauga algon men mi roda ge muhimukan ingeti wetwedi haruge faafata fusawa dewa ti misala kangeta muni sorge alumna khas dor kolkom badweti mireka kangkang algon men beenon ko wanyamu e tiris tos e bjehe barabar roda hifa ingeta ehimima mi kudakuda kamako e roda kharab kollage nuwane ingeta mihar misal ka riba bonu nge to dogu hedu makaru hedu nge to hadi hutur bas benu kuru mir kangang kuri waati ki rodi unikal libeni ema argument nan e full package nu dibi dannu to mi point ek nge to ema argument me akhlaqi minga mi waram muhimachi argument midan bol gal ana kol den benu waage point me nge to islam deenu ga argument me mi uleiru nge to islami sharia mi maaga nu hatar bay me onnani i'tiqadiyat argument me mi tibeni imam wege e i'tiqadu ga ba den e waro ni muni kinu adi ebove ibadat algon me alkom mes mikurani rodes mi alkom me ngeta den algon me muamalat mikurani evi farig muamalat ijtimai kaveni muamalat ngeta den onna emme muhim an point ki akhlaqiyat akhlaqi mingan go sujjam anen hori ha chso ege burwaran ko ba to imam go benme akhlaqi go tongo hiya ngeta alkom mes kurani ekam ko miskitu ga hama ina namaz ko rode sifa ekam hadi utur bam wa dakani miuna makar hadani ngeta miuna jessun kurani riba bunani ngeta den ehme ma mire ka kan kan kurumu akhlaqi mingar go su jiya den gen huri ha kan kam ebo goswe ngeta hama misal ka muamala tab bala ros ngeta rode ye hunne ro hama jehene ina farwa ba hattan wefari gas makar rahata ehen ka unya ina ehme smo gos makar na hata ehma insana ge muli hayatu ge huri ha kam kan adiyele kam mi akhlaqi mingar ngeta rangala huru ehma rodum ho mili be algumna akhlaqi filawal ta ballo do rakatri kurun ngeta anika mi ebbes hadi hutur bae beno nukuru ngeto dogu nehedun makaru nehedun mi riba nubunu ngeto hama e vadan algon men lolum mes nuwa ngeto ebbes kala mi nedu ek kames kok genne ngeto kamfatu mes sam nuwa ne ema mi dulang asai mi filawal moti hama hori ha chikas asa ngeto aad
1: algon men metuke program ka mi balali foto ke 27 ba viswana babu ei adami babu ko maulo ki iru usmun roda billu awas kurum ke mahak kan den algon men balali foto ke 27 te viswana babu roda veriya ena ki tulai gunawanta ka rakha teru ma moru vege ma kan den shehu bayan ko te bi gotu ka horiha gunawanta ke be sama furiha men roda hi fang mun na je esto
0: aad
1: den ema mi roda billu awas kurum ga hori me ege manfaat ka che sa de dharma ya sawab es algon men babu ga rang la payam vege nga che ni mal
0: আৰু কি আমাৰ কমে কমে একমে খৰং ৰাঙৰ গতুক খৰম বাহানে এৰু নেগে ৰাঙৰ মানফা দি বেনি ৰ'দ বি এছ আদি বেহে কি এছ আদি ইংগেত এগে মিংগা বৰাবৰ বাই মি আমিল লগত তাকে হাদা তুমি গোস্বান ইংগেত দেং মি ए अरुण नाम विस्तारि मिगेने मि रोद बिलु लस्कुरि महम गेल्लुम वाणेक गेत
1: मि धर्म लिबे कमेक एंगि हुरे एगुत एक कुरमकी एई
0: एवागते की मि धर्म इदि इतुर कुरंकम लस्कुरनि बाय मि
1: मदेने ए एहेम मि मा आदि अवस कुरा मि हक एगुत अंग ऑफ वाती एगुत
0: क एवा कारण मि प्रोग्राम ग मि मि मि मि इस मि वा क पॉइंट मि नगनि गेत एई ए ධර්ම බේනකෝ වඤ්ඤාම එ ඔන්න ගොතක් කුරිමේ එමෙ පුරියම් ධර්ම ලිබේනි හද හාරකෝ මෙස් ලස්කරෝ රෝද විල්ලෝ අවස්කරෝ
1: අම් ප්‍රෝග්‍රෑම් වඩන් දෙවි තේ ඩොක්ටර් ප්ලෝෂි හමසන මර පොඩ
0: ශුක්‍රියා ආද ශුක්‍රියා වනස් දවත් දෙවි සමාලි කොරක් ලබත.

0: صدق الله العظيم.
1: තේසවි කීර්ති කුරුවන් කියවු. දෙගණිකාවස් කුඩියදානි හිදාතුගමකු මේ ප්‍රෝග්‍රෑම් එක.